උතුංගු පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

0: දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
1: දස සංඥා සුද්වාසෝ ආබාධෝ.
2: සම්බුද්ධ ශාසනය භික්ෂු භික්ෂුණී උපාසික උපාසිකා යන සිවුවනක් පිරිසෙන් සමන්විතයි. සිද්ධාර්ථ කුමරුන්ගේ සුළු මව වූ මහා ප්‍රජාපති ගෞතමිය පැවති දිවියට ඇතුළත් වී භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමට පෙරමග ගත්තේ අද වැනි බිරණ පොහෝ දිනයකදී. අවස්ථා කිහිපයකදීම භික්ෂුණී ශාසනයට අවසර ලබා දෙන ලෙස මහා ප්‍රජාපති ගෞතමිය බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීම් කළද උන්වහන්සේ ඊට සුදුසු අවස්ථාවය නොවන බවට දන්වා එම අවස්ථාවන් ප්‍රතික්ෂේප කළා. නමුත් බුදුන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩවෙසෙන සමයෙහි මහා ප්‍රජාපති ගෞතමිය තවත් කුමාරිකාවන් 500 දෙනෙකු සමගින් එහි ගොස් පැවිදිවීමට අවසර ඉල්ලා සිටියේ අද වන් පොහොය දිනයකදී. පසුව ආනන්ද තෙරුන්ගේ මැදිහත් වීම මත අෂ්ට ගරුධර්ම පනෝමින් බුදුන් වහන්සේ කාන්තාවන්ට ශාසනීය පැවිදිවීමට අවසර ලබා දුන්නා. මීට අමතරව තපස්සුබල්ලුක විලඳ දෙබෑයන් විසින් බුදුන් වහන්සේගේ කේශධාතු තැන්පත් කර ත්‍රිකුණාමලයේ ගිරිහඬු සෑය ඉදිකිරීම හා බුදුන් වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාවිල මහා සෑය ඉදිකිරීම ලැබීමත් විලඳ පොහොය දිනේ වැදගත්කම් අතරට එක් වනවා.

පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනාවු සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමට සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.
1: සුදුල ගුවන් විදුලිය.

පින්වති. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද. මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයේහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්තවක්.

0: නොබර පුර පසළොස්වක පොහෝ දවසෙහි උදෑසන සීල භාවනා වැඩසටහනේ වැඩසටහන ආරම්භ කරමින් මෙතෙන් සිට උපෝසත අෂ්ටාංග සීලයේ සමාදන් කරවීම, කිරියාහාර සම්බුද්ධ පූජාව පූජා කිරීම, බුද්ධ වන්දනා වැඩසටහන මෙහෙයවීම සඳහා ඉතාමත් ගෞරවයෙන් යුක්තව අපි ආරාධනා කර සිටිනවා සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික විචිත්‍ර බාණී සුදුල ගුවන් උදිරියේ නිර්මාතෘ මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේට අවසරයි. ගරු ස්වාමින් වහන්ස,
1: කිරියාහාර සම්බුද්ධ පූජාව පූජා කරන්න පැමිණි පිරිස පළමු කොටම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න සාදු කියලා නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි.

පෙහෙවත් සමාදන් වෙන කාරුණික පිරිස සාදු කියලා පෙහෙවත් සමාදන් වෙන්න නමස්කාරය කියන්න.

ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං.

සාදු. සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, පින්වතියනි, දහසක් බුදුන් බුදු වෙන මේ හිමිදිරි පාන්දර ඔබ හැම දිනාම ඓතිහාසික මාලිගා කන්ද සී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයට එකමුතු වෙලා පිරිසක් තිසරණ සහිත පංචශීලයේ සමාදන්ව සිල්ලුතුම් බවට පත් වෙලා, තවත් පිරිසක් අෂ්ටාංග සීලයේ සමාදන්ව පෙහෙවස් සමාදන්ව සිල්ලුතුම් බවට පත් වෙලා අද දවස පුරාවටම සිල්වත් ගුණවත් ජීවිත ගත කරන්නටයි සූදානම බලාපොරොත්තුව මේ හිමිදිරි පාන්දර තථාගත සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේ උදෙසා කිරියාහාර සම්බුද්ධ පූජාව පූජා කරන්නටයි මේ සූදානම බලාපොරොත්තුව. උදේ පාන්දරින්ම පන්සලට එකතු වෙලා තථාගත බුදු පියාණන් වහන්සේට පුද පෙරහැරින් කිරියාහාර සම්බුද්ධ පූජාව රැගෙන ඇවිල්ලා තැන්පත් කළා. දැන් මේ සූදානම් වෙන්නේ බුද්ධ වන්දනාවේ යෙදෙන්නටයි. අපි හැම දිනාම තථාගත සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් හදවතින් මෙනෙහි කරමින් උන්වහන්සේගේ ශ්‍රී නාමයට මේ කිරියාහාර සම්බුද්ධ පූජාව පූජා කරමි. පූජාවිත්වා උතුම් පූජානිසංස බලයෙන් ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. සතුටෙන් සමාදානෙන් වාසනාවන්ත වූ ජීවිත ගත කරන්ට ඔබ හැම දිනාටම මේ ආශිර්වාද ශක්තිය යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

බොහෝමත්ම සැදැහැ සිටින් යුත්තව සකස් කරගෙන පුද පෙරහැරින් තථාගත සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේ අභියසට රැගෙන ආවා වූ මල් පහන් සුවඳ දුන් කිරියාහාර සම්බුද්ධ පූජාව, දැහැත් ගිලන් පස බෙහෙත් බඩු ආදී වූ ඒ පුද පූජාවන් තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ නවාරහාදී වූ බුදු ගුණයන් හදවතින් මෙනෙහි කරමු. නවාරහාදී වූ බුදු ගුණ බලයෙන් පින්කමට පැමිණ සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් කායික සුවය ලැබේවා, මානසික සුවය ලැබේවා, අපල දුරු වේවා, ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීම හදවතට ඇති කරගෙන මා කීවාට පසුව මේ ගාථාවන් කියමින් තථාගත බුදු පියාණන් වහන්සේගේ නවරහාදී වූ බුදු ගුණයන් මෙනෙහි කරන්න. අරහං අරහෝති නාමීන, අරහං පාපං නකාරයේ

සියල්ලටම සුදුසු වනසේක. බුදු රජාණන් වහන්සේගේ

අපි හැම දිනාම එක විට ගාතාවන් කියමින් බුදු පූජාවන් පූජා කරමු. බුදුහාමුදුරුවන්ට ඔබ හැම දිනාටම තථාගත බුදු පියාණන් වහන්සේගේ ආශිර්වාද ශක්තිය බලයෙන් නිරෝගී සුවය වේවා, කායික මානසික සුවපත් භාවය

දිනාම ත්‍රිවිධ චෛත්‍යනුත් වන්දනා කරමු. අපලෝ පද්‍රව දුරු වෙලා ග්‍රහ දෝසාන්ධකාර සියල්ල මගහැරවිලා ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන්.

වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, පින්වතියනි, අද දවසේ ඔබ හැම දෙනාම හිමිදිරි පාන්දරින්ම මේ උතුම් පුදබිමට එකතු වෙලා බොහෝ පින්කම් සිද්ධ කරගත්ත, පින් රැස් කරගත්ත මොහොතක් හැටියට මේ මොහොත පිළිබඳව සිහිපත් කරන්නට පුළුවන්කමක් තියෙනවා. ගොඩාක් පින් සිද්ධ කරගත්ත මොහොතක්. පන්සලට එකතු වෙලා පිරිසක් පන්සිල් සමාදන් වුණා, තවත් පිරිසක් අටසිල් සමාදන්ව අද දවස පුරාවටම සිල්වත් ගුණවත් ජීවිත ගත කරන්නට බලාපොරොත්තුවෙන් පසු වෙනවා. ඔබ හැම දිනාම සිදු කරගත්තා වූ කුසල් දහම් දෙවියන්ට, ඒ වගේම ඔබ නමින් මියගිය පුණ්‍යාතීන්ට පින් අනුමෝදන් කරන්නටයි මේ සූදානම. පන්සලට එකතු වෙලා ගොඩාක් පින් කරගත්ත මොහොතක් හැටියට මේ පිළිබඳව සිහිපත් කරමින් මේ ਸਰව ප්‍රකාරයෙන්ම සිද්ධ කරගත්තා උතුම් කුසල් දහම් ඔබ නමින් මිය පරලෝසපත් වන්ටේ දුන සියලු ඥාති වර්ගයා පින් අනුමෝදන් වේවා. දෙමව්පියන්, ඥාතීන්, හිතවතුන්, ගුරුවරුන්, මිත්‍රයින්, විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ නායක මාහිම්පාණන් වහන්සේලා, දුකින් මිදේවා සැනසෙත්වා කියන උතුම් හැඟීම කල්පනාව හදවතට ඇති කරගෙන අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

දෙවියෝ පින් අනුමෝදන් වේවා. ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන රකින්න ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්‍යද්දෘෂ්ටික දෙවියන්, දෙතරාෂ්ට විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු, විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත්තා වූ පිම්පෙත් අනුමෝදන් වේවා. සතුටු සිත් ඇති ඔබ වහන්සේලා අද කිරියාහාර සම්බුද්ධ පූජා පින්කමේ දායකත්වයේගෙන කටයුතු කරන මේ පින්වත් පිරිස හැම දිනාටම, පින්කමට පැමිණ සම්බන්ධ වෙච්ච ලොකු කුඩා හැම දිනාටමත් දෙවියන්ගේ ආශිර්වාදයේ තුලින් යහපතක් සිතක් සාන්තියක්ම වේවා. කායික සුවපත් භාවයේ ලැබේවා, මානසික සුවපත් භාවයේ ලැබේවා, අපලුව දුරු දුරු වේවා, ග්‍රහ දෝෂාන්ධකාර සියල්ල මගහැරේවා, සතුටින් සමාදානයෙන් වාසනාවන්ත වූ ජීවිත ගත කරන්නට ආශිර්වාදේ වේවා. පෙහෙවස් සමාදන්ව පසුවෙන උපාසක උපාසිකාවන්ට දම් පිරිනමන පවුල හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක්ම වේවා. දෙවියෝ පින් අනුමෝදන්ව මේ පින්වල

අපි හැම දිනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන්නා වූ ශාන්තුතුම් නිවෙනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනියම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

පින්නතුනි, ඔබ කවුරුත් මහා පුණ්‍ය කර්ම රාශියක් සිද්ධ කරගත් පිරිසක්. තථාගත බුදුහාමුදුරුවන්ට කිරියාහාර සම්බුද්ධ පූජාව පූජා කරනවා කියලා කියන්නේ මේ ලෝකේ තනි පුද්ගලයෙකුට, එක් පුද්ගලයෙකුට යමක් පූජා කරලා ලබන්න පුළුවන් ඉහළම ආනිසංස ලබන්න පුළුවන් කමක් තියෙන්නේ වීතරාගියු තථාගත සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේට යමක් පූජා කිරීමෙන්. එහි ආනිසංස වචන වලින් කියන්න පුළුවන් කමක් නැහැ. මෙලවත් පරලොවත් සසර පුරාවටමත් සැප විපාක ළඟා කර දෙන්නට තරම් ශක්ති සම්පන්න ප්‍රබල කුසල කර්මයක්. දුන්නොත් දුන්න මිනිසයාට තමයි ලෝකේ ලැබෙන්නේ. ඒක ලෝපවතින විශ්වීය ධර්මතාවයක්. ඒ කියන්නේ පුළුවන් කමක් තියෙනවා නම් ජීවිතේ මේ දීමනාව පුරුදු පුහුණු කරන්න, ඒක ඉතාමත්ම වැදගත් අවස්ථාව. ඒ දීමනාවේ ප්‍රාථමිකම අවස්ථාව තමයි තමන් කන පිඟාන හොදලා ඉඳුල් පිඟාන විසි කරනකොට ප්‍රාර්ථනා කරන්න පුළුවන් නම් මේ ඉඳුල් පිඟානේ තියෙන ඉඳුල් ටිකත් සතෙකුට ආහාරයක් වේවා කියලා. ඒ තමයි ප්‍රාථමිකම දීමනාව. ඒ කියන්නේ දෙන දීමනාවන් අතර පුංචිම දානේ තමයි සතෙකුට ආහාර පිණිස තමන් කන ඉඳුල් පිඟාන හොදලා විසි කරනකොට ප්‍රාර්ථනා කරන්න පුළුවන් නම් මේ ඉඳුල් පිඟානේ තියෙන ඉඳුල් ටික සතෙකුට ආහාරයක් වේවා කියලා ආත්ම 100ක් සැප විපාක ලබන්නට තරම් ශක්ති සම්පන්න කුසලයක් බව බුදුහාමුදුරු දක්කින විභංග සූත්‍රයේ පැහැදිලි කරනවා. එතකොට හිතාගන්න මිනිස්සෙකුට කන්න දුන්නාම කොච්චර සිද්ධ වේද කියලා. සීලයෙන් ගුණයෙන් වැඩි කෙනෙකුට කන්න දුන්නාම කොච්චර පින් සිද්ධ වේද කියලා හිතාගන්න පුළුවන්. නිසා ඊට වඩා වැඩි අනුශාසනාවක් කරන්නේ මේ ਸਰව ප්‍රකාරින්ම සිද්ධ කරගත් උතුම් කුසල් දහම් අපි හැම දිනාටම ශාන්තුතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා, වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ.

ඒ අවසන් වූ කිරියා හර සම්බුත් පූජාව පූජා කිරීම, සීල සමාදානය, බුද්ධ වන්දනාව කියන වැඩසටහන් සියල්ලම අද දවසේ ඔබ අප කෙරෙහි අනුකම්පා පෙර දැරියව ඉෂ්ට සිද්ධ කර දෙනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික විචිත්‍රවාණී සුදුළු ගුවන්විදුලියේ නිර්මාතෘ මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. මේ මොහොතෙහි මේ සිදු කර දුන්නා වූ උදාර වූ පුණ්‍ය ශක්තියේ බලයෙන් පූජ්‍යපාද මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේට මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යාම සඳහා උතුම් වූ ත්‍රිදරත්නත්‍රයේ සීල දෙවියන්ගේ ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිරෝගී චිරජීවනය අත්වේවා කියා අපි

0: යුතු. හැම දිනාටම යහපතම වේවා.
1: ඊනිටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදස්නාරා මූල මහා විහාරස්ථානයේ

සම්බුද්ධ ශාසනය භික්ෂු භික්ෂුණී උපාසික උපාසිකා යන සිවණ පිරිසෙන් සමන්විතයි. සිද්ධාර්ථ කුමරුන්ගේ සුළු මව වූ මහා ප්‍රජාපති ගෞතමිය පැවති දිවියට ඇතුළත් වී භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමට පෙරමග ගත්තේ අද වැනි බිරණ පොහෝ දිනයකදී. අවස්ථා කිහිපයකදීම භික්ෂුණී ශාසනයට අවසර ලබා දෙන ලෙස මහා ප්‍රජාපති ගෞතමිය බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීම් කළද උන්වහන්සේ ඊට සුදුසු අවස්ථාව යොදවන බවට දන්වා එම අවස්ථාවන් ප්‍රතික්ෂේප කළා. නමුත් බුදුන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩවෙසෙන සමයේ මහා ප්‍රජාපති ගෞතමිය තවත් කුමාරිකාවන් 500 දෙනෙකු සමගින් එහි ගොස් පැවිදි වීමට අවසර ඉල්ලා සිටියේ අදවන් පෝය දිනයකදී. පසුව ආනන්ද තෙරුන්ගේ මැදිහත් වීම මත අෂ්ට කරුධර්ම පනෝමින් බුදුන් වහන්සේ කාන්තාවන්ට ශාසනීය පැවිදි වීමට අවසර ලබා දුන්නා. මීට අමතරව තපස්සුබල්ලුක විලඳ දෙබෑන් විසින් බුදුන් වහන්සේගේ කේශධාතු තැන්පත් කර ත්‍රිකුණාමලයේ ගිරිහඬු සෑය ඉදිකිරීම හා බුදුන් වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාපිල මහා සෑය ඉදිකිරීම ලැබීමත් බිනර පොහොය දිනේ වැදගත් සම්මතරට එක්වනවා.

0: සුද්දි ලගුවන් විදලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: මල් පූජාවේ ආනිසංස. පින්වතුනි, පදුම හිමි පෙර ජීවිතයකදී පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට එක දවසක් එක සුවඳවත් ලස්සන පියුමක් පූජා කළා. ඒ මල් පූජා කිරීමේ ආනිසංසයක් වශයෙන් මල් පෙති ගණනට සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 700 වතාවක් පෘථිවි රාජ්‍ය කළ බව සඳහන් වෙනවා. අවසානයේ නිවන් සුව ලැබීමට ඒ පින හේතු වුණ බව සඳහන් වෙනවා. තියුත්පල මාලිය කියලා හාමුදුරු කෙනෙක් හිටියා. ඒ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ එක දවසක් විපස්සී බුදුරජාණන් වහන්සේට තියුත්පල මාලිය හාමුදුරු උපුල් මල් තුනක් පූජා කරනවා. එහි ආනිසංස කියා දෙනවා කල්ප 91ක් දුගතියකට ගියේ නෑ කියලා. මේ පිනෙන් උන්වහන්සේ සංසාරේ 300 වතාවක් සක්දෙව් රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. එච්චර විතරක් නෙමේ පින්වතුනි, 500 වතාවක් සක්කිති රජ බවට පත් වුණා. අවසානයේ නිවන් දැකීමටද මේ පින උපනිශ්‍රය වී තිබෙනවා. බලන්න පින්වතුනි, හැදුණු සිතකින් පින්කම් කිරීමේ අගය කොච්චරද කියලා. පාලි අපදානය අපට තව කියා දෙනවා. සතුප්පල මාලක තෙරණිය පෙර ජීවිතයක සිකී බුදුරජාණන් වහන්සේට මහනෙල් මල් සතක් එකඟ වූ පිරිසිදු වූ යහපත් සිතින් නුවණ යොදාගෙන පූජා කරනවා. සිකී බුදුරජාණන් වහන්සේට ඒ පූජා කිරීමේ අනුභවය කොයිතරම්ද? වාර 77ක් දෙව්ලොවට අධිපතිව කටයුතු කරන සක්දෙවිඳුගේ අගමෙහෙසිය බිරිඳ බවට පත් වෙලා ඉපදිලා තියෙන වාර 77ක්. ඒ මලේ පාට හා සුවඳ ඇයට හැම ජීවිතයකදීම ලැබී තියෙනවා. ඒ අතර අවසානයේ පින්වතුනි, නිවනටද මේ පින උපනිශ්‍රේ වූ බව සඳහන් වෙනවා. තිකනිකාර පොප්පීය ස්වාමින් වහන්සේ සුමේද බුදුරජාණන් වහන්සේට හරීම ගෞරවයෙන් යුතු එක දවසක් කිනිහිරියා මල් තුනක් පැහැදුණු සිතින් නුවණ යොදාගෙන පූජා කළා. පින්වතුනි, ඒ පිනෙන් සංසාරේ 300 වතාවක් සක්විති රජ බවට පත් වුණා. සක්විති රජ බවට පත් වෙනවා කියන්නේ සිතන පතන සියලු සැප සම්පත් ලැබෙන විශාල ආනිසංස සමුදායක් ලැබෙන උතුම් පදවියක්. 300 වතාවක් ඒ උතුම් පදවියට පත් වෙලා තිබෙනවා. 500 වතාවක් සක්දෙවිඳු තනතුර ලබාගෙන තිබෙනවා. ඒ හැම ජීවිතයකදීම මෙන්න මේ කියන ආනිසංස විපාක වශයෙන් ලැබෙන තියෙනවා. මහත් භෝග සම්පත් ඇත්තෙකු බවට පත් ඉපදීම. පහත් කුලවල නොඉපද උසස් කුලවලම ඉපදීම. කැමැති කැමැති යාන වාහන ලැබීම. බොහෝ රූමත් ස්ත්‍රීන් හා දැසිදස්සන් ලබා ගැනීම. සෑම කල්හිම පින්වතුනි, අන් අයගේ ගෞරවයට ආදරයට සෙනෙහසට පාත්‍ර වීම. උසස් කීර්ති ප්‍රශංසා ඇත්තෙකු බවට පත්වීම. සෑම කල්හිම බොහෝ පිරිවර ජනයා ඇතිව කටයුතු කිරීම. ඥාතීන් අතර උසස් ශ්‍රේෂ්ඨයෙකු බවට පත්වීම, සීත උෂ්ණාදී පීඩාවලින් පීඩාවට පත් නොවීම, කායික සුවය, මානසික සුවය, චිත්ත ඒකාග්‍රතාවය ඇතිව කටයුතු කිරීමේ ආනිසංස, සුවන මල් පූජා කිරීමේ ආනිසංස වශයෙන් පැහැදිලි වෙනවා. ඔබත් ඔබේ ජීවිතයෙන් මල් පූජා කරන විට මෙන්න මේ කියන උතුම් සිතුවිලි සිත්වල ඇති කරගෙන පූජා කරන්න. බුදුහාමුදුරුව කෙරෙහි මහත් වූ ගෞරවය ඇති කරගන්න. තුරුණුවන් පිළිබඳව ශ්‍රද්ධාන්විත වූ සිතුවිලි ඇති කරගෙන, උතුම් බුදුගුණ සිහිපත් කරගෙන, පිරිසිදු වූ සිතින් සිත ශ්‍රේෂ්ඨ කරගෙන, යහපත් වූ සිතින් යුතුව ඒ උතුම් පූජාව සිදු කරන්න. එහි ආනිසංස පින්වතුනි ඔබට ලබා ගන්නට පුළුවන්.

0: පව් කිරීමෙන් තිරිසන් ආත්මභාවයක උපන්නහොත් දිගින් දිගටම අවසන් නොවන බියක් පවති. එමෙන්ම මඳ වූ සංසුන්කමක්වත් නැති හේයින් කිසිවිටක සිත පිනකට සලසා ගත නොහැකිය.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: පින්වත පව් කරන්නා මෙලවත් ලැබෙනවා. ඒ වගේම පරලවත් ලැබෙනවා. මෙලව පරලව දෙලොවම ලැබෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් ලැබෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බිය වී පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමක වන්නේ.
1: අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලියේ සිහිපත්

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

මැඩට ගිහින් අඩන්න පාදිය ඉල්ලා කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්නත් බෑ මනුස්සකම මිනිස්සුනි කාසිවාසී ඇති අය ළඟ බොහොම හිඟයි ගන්නට නෑ

අධාර්මිකව ජීවත් වනවාට වඩා ධාර්මිකව මිය යාම උතුම්ය. ඒ ආකාරයට දේශනා කරන ලද බුදුබණ සිහිකොට පින්දහම් සිදුකොට සත්‍ය වශයෙන්ම නිවනට පැමිණෙන්නේ

පින්වත හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි. ධම්මපදය යමක

0: ප්‍රථම ධර්ම සංගායනාව මීට අවුරුදු 2552 කට පෙර කුසිනාරා නුවර උපවර්තන සල්ලේනිදී අපි හැම දිනාගේම සම්බුදු පියාණන් වූ ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාවදාලා මේ බව පාවා නුවර සිට කුසිනාරා නුවර දක්වා වැඩම කරමින් සිටි මහා කාශ්‍යප මහරහතන් වහන්සේට දැනගන්නට ලැබුණා. අනතුරුව කුසිනාරා නුවරට වැඩම කළ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බොහෝ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීම නිසා හඬා වැළපෙන අයුරු දැක එම හිමිවරුන්ව ධර්මයෙන් සෙනසුවා. මේ අතරදී සුබද්ද නම් භික්ෂූන් වහන්සේ ශෝක කරන හඬා වැළපෙන හිමිවරුන්ට මෙහෙම පැවසුවා. හිමිවරුනි, ශෝක නොකරන්න. අපි මේ මහා ශ්‍රමණයාගේ මිදුණා. මෙතෙක් කල මේ සුදුසුයි, මේ නුසුදුසුයි කියමින් අපිව පීඩාවට පත් කළා. දැන් අපිට කැමති දේ කරන්නට පුළුවන්, අකමැති දේ නොකර ඉන්නට පුළුවන්. සුබද්ද භික්ෂුවගේ මෙම අසත්පුරුෂ කතාව ඇසූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ කතාව දුටුවේ ගුරුවරයා ලෙස තබාගත යුතු ධර්ම විනයෙහි පිරිසිදු බව නැතිව යාමේ පෙර නිමිත්තක් ලෙසයි. මේ කාලය වෙනකොට සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාත් පිරිනුවන් පා තිබුණු නිසා ධර්ම විනය ආරක්ෂා කර ගැනීමට තමන් මූලික වී ක්‍රියාමාර්ගයක් ගත යුතු බව මහා කාශ්‍යප මහරහතන් වහන්සේට සිතුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ආනන්ද, අනුරුද්ධ, උපාලි යන මහරහතන් වහන්සේලා සමග ධර්ම සංගායනාවක් පැවැත්වීමට තීරණය කළා. ඒ සඳහා සුදුසු ස්වාමීන් වහන්සේලා තෝරා ගැනීමට මහා කාශ්‍යප මහරහතන් වහන්සේට බාර කළා. ධර්මයේ සම්පූර්ණයෙන්ම මතක තබාගෙන සිටිය ආනන්ද හිමියන් මේ වන විට රහත් ඵලය ලබා සිටි නැති නිසා උන්වහන්සේගේ අඩුව තබාගෙන රහතන් වහන්සේලා 499 නමක් තෝරාගනු ලැබුවා. ධර්ම සංගායනාව පැවැත්වීමට රජගානුවර සප්තපර්ණී විශාල මණ්ඩපයක් සකස් කළා. මේ කටයුතු සඳහා අජාසත් රජතුමාගෙන් බොහොම සහයක් ලැබුණා. ධර්ම සංගායනාවට පෙරදා රාත්‍රියේදී ආනන්ද ස්වාමීන් වහන්සේ රහත් ඵලයට පත් වූ නිසා උන්වහන්සේ සංගායනාවට වැඩම කළේ රහතන් වහන්සේ නමක් ලෙසයි. ආනන්ද රහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා 500 නමක් මෙම සංගායනාවට සහභාගී වුණා. බුදුරජාණන් වහන්සේගේ පිරිනුවන් පෑමින් අනතුරුව මාස 3කට පසුව යෙදුන නිකිණිපුන් පොහෝ දිනයක තමයි මේ ධර්ම සංගායනාව ආරම්භ කළේ. ධර්ම සංගායනාව කියන්නේ දරුවනි, සම්බුදු පියාණන්ගේ දේශනා පිළිලකට කොටස් කර සැකසීමයි. ඒ වගේම සියලුම ධර්ම විනය ස්වාමීන් වහන්සේලා ඉදිරියේ විවෘත කිරීමයි. මෙහිදී මුලින්ම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් උපාලි මහරහතන් වහන්සේගෙන් විනයට අයිති සිල්පද හා විනයට සම්බන්ධ අනෙකුත් කරුණු විමසුවා. ඉන් අනතුරුව ආනන්ද මහරහතන් වහන්සේගෙන් ධර්මීය කොටස විමසනු ලැබුවා. බුදුරජාණන් වහන්සේ වදාළ දීර්ඝ ධර්ම දේශනා එකතු කර දීඝනිකාය ලෙස නම් කළා. එම කොටස කටපාඩම් කරගෙන ඉදිරියට රැගෙන යාම භාර වුණේ ආනන්ද මහරහතන් වහන්සේටත් උන්වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවටත්. මධ්‍යම ප්‍රමාණී දේශනා එකතු කර මජ්ඣිම නිකාය ලෙස නම් කළ අතර එය සැරියුත් තෙරුන්ගේ ශිෂ්‍ය පිරිසට භාර වුණා. ඊට අමතරව සංයුත්ත නිකාය කොටස මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු ශිෂ්‍ය පරම්පරාවටත්, අංගුත්තර නිකාය අනුරුද්ධ මහරහතන් වහන්සේ ඇතුළු ශිෂ්‍ය පරම්පරාවටත්, කුද්දක නිකාය සියලුම ස්වාමීන් වහන්සේලාටත් විනය කොටස උපාලි මහරහතන් වහන්සේ ඇතුළු ශිෂ්‍ය පිරිසටත් බාර වුණා. මෙම ධර්ම සංගායනාව මාස 3ක් පැවතුණු අතර මේ සඳහා රහතන් වහන්සේලා 500 නමක් සහභාගී වුණා. ඒ නිසා මේ ධර්ම සංගායනාව පංචසතිකා සංගායනාව නමින් හඳුන්වනු ලබනවා. දරුවනි, මේ විදියට මහරහතන් වහන්සේලා විසින් බොහෝම වෙහෙස මහන්සි වී රැකගෙන පැමිණි මේ ධර්ම විනය ආරක්ෂා කරගෙන ඉදිරියටත් රැගෙන යාමට අපි කවුරුත් අදිෂ්ඨාන කරගත යුතුයි. හැම දිනාටම තෙරුවන් සරණයි.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: සුදිල ගුවන් විදුලිය.

0: සදහවත් පින්වතුනි පින්වතියනි, සුතිල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතෙන් සිට සවන් යොමු කරමු.
1: සමන්ත චක්කවාලේසු අට්ඨා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පින්තුනි, පසළොස්වක පෝය දවසක්, පුන් පොහෝ දවසක් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් උපෝසත සීලී සමාදන් වෙන දවස. උන්වහන්සේ ගිහි ශ්‍රාවකයන්ට පෙන්වෙන නිති පන්සිල් පෝයට උපෝසත සීලයේ සමාදන් වෙලා උපෝසත සීලයක් සමාදන් වෙන ලෙස. මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අවවාදය බොහොම ගෞරවයෙන් පිළිගත්ත උන්වහන්සේගේ ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන්, උපාසක උපාසිකාවන් ඒ කාලෙ සතර පෝයටම උපෝසත සීලය ආරක්ෂා කරලා තියෙනවා. ඒක අපිට පැහැදිලිව පේනවා විමාන වත්තු කියන ධර්ම ග්‍රන්ථයේ සඳහන් දේශනා කියෝගෙන යනකොට. පිඟතුනි, විමාන වත්තුවේ සඳහන් වෙලා තියෙන්නේ මනුස්ස ලෝකෙ පින්කම් කරලා, දම් පින්කම් කරලා උපෝසත සීලේ සමාදන් වෙලා මරණ මංචකේ ඒ පින බලවත් වෙලා දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දෙවිවරුන්ගේ ජීවිත කතා. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ඉරදිමත් උන්වහන්සේ දෙව්ලොවට වඩිනවා. ඒ වගේ මේ බුද්ධ ශාසනයේ වැඩ හිටියා ඉරදිවන්තයන්ගෙන් අග්‍රම කෙනා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. උන්වහන්සේ නිතර දෙව්ලොවට වඩිනවා. එහෙම වැඩම කරපු අවස්ථාවල දිව්‍ය සැප සම්පත් විඳින දෙවිවරු දැකලා ඒ අයකින් විස්තර අහනවා, පින්වත් දෙවිය, පින්වත් දෙව්දුව, ඔබ මේ තරම් සැප සම්පත් විඳින්නේ මොන වගේ පිනක් කරලාද? ඔබ මොනවද කරපු පින්කම්? අන්න එතකොට ඒ දෙවිවරු ඒ අය පෙර මනුස්ස ලෝකේ පෙර කරපු පින්කම් මරණ මංචකේ පින බලවත් වෙලා දිව්‍ය සැප සම්පත් ලැබපු හැටි මුගලන් මහරහතන් වහන්සේට විස්තර කරනවා. ඒ විස්තර කතාවන් උන්වහන්සේ මනුලොවට ඇවිල්ලා මිනිසුන්ට ඒ කතා ඇසුරෙන් දහම් දෙසුවා. අන්නේ තොරතුරු තමයි විමාන වත්තුවේ සඳහන් වෙලා තියෙන බොහෝ කතාවන්. ඒ වගේම තවත් ඉර්ධි බල සම්පන්න මහරහතන් වහන්සේලා දෙවියන්ගෙන් අහපු තොරතුරු, දෙවිවරු තමන්ගේ පින්කම් පෙර ජීවිත ගැන විස්තර කරපු විස්තර, මේ දේශනා බලාගෙන යනකොට මේ බොහෝ දේශන විමානවත්වයේ සඳහන් බොහෝ දේශනාවල සඳහන් වෙනවා. ඒ දෙවිවරු විස්තර කරනවා, ස්වාමීනි, පෙර මම මනුස්ස ලෝකෙ හිටියේ, මං ගොඩාක් ධනවත් කෙනෙක් නෙමෙයි, මම ලොකු පින්කම් කරගන්න මට හැකියාවක් තිබුණේ, හැබැයි මම නිති පන්සිල් රැක්කා, සතර පෝයට උපෝසත සීලේ සමාදන් වුණා. අන්නේ පිනෙන් තමයි මේ දිව්‍ය සැප සම්පත් ලැබුණේ, ඒ පින නිසයි මේ සැප සම්පත් ලැබුවේ කියලා විස්තර කරන. ඒ තොරතුරු දිහා බලාගෙන යනකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන් සතර පෝයට එදා උපෝසත සීලය සමාදන් වෙලා තියෙනවා. අද බොහෝ වෙලාවට අපි දකිනවා තෙරුවන් සරණ කිය බෞද්ධයන් ලෝකෙ බොහෝ රටවල්වල එවැනි කටයුතු සිදු කරන අය අපිට දකින්න නොලැබුණත් කර්ම කර්මඵල විශ්වාසී, පින්පව ගැන විශ්වාසී, සීලේක වටිනාකම දන්න බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන් පෝය දවසට උපෝසත සීලේ සමාදන් වෙනවා. හැබැයි මේ සීල් සමාදන් වීම නියමිත ආකාරයට ඒ නියමිත ක්‍රමයට සිදු කරන්න නම් බොහෝ වෙලාවට පෝය දවසේ උදෑසන අරුණෝදයට පෙර පන්සලට ගිහිල්ලා තමන්ගේ ආරාමයට ගිහිල්ලා දැන් කෙනෙකුට කියන්න පුළුවන් ගෙදර සීල් ගන්න පුළුවන්. අපි ගෙදර ඉඳන් සීල් ගන්නවා. ගෙදර සීල් සමාදන් වෙන්න පුළුවන්. සීල් සමාදන් වෙන්න තැන ස්ථානේ ඒකේ වැදගත්කමක් තියෙනවා. ඒ තමයි ඔබ හැමදාම ඉන්න ගෙදර ඒ පරිසරයේ එදාට සුදු ඇඳුමක් ඇඳලා සිල් ඇඳුමක් ඇඳලා සිල් සමාදන් වෙන්න ඔබ සූදානම් වුණාට ඔබේ හිත අර වෙනදා කරපු වැඩ කටයුතු ඒ පරිසරයත් එක්ක ගෙදර දොරේ වැඩ අතුපතු ගාන ඒවා ගෙවල් වල කටයුතු ඒවා ඒ විදිහටම ඔබේ හිතට එනවා. ඔබේ කටයුතු වල නියැලෙන්න උත්සාහ කරනවා. ඔබට ඇති බාධක කරදර ගොඩයි. සම්භාදෝ යං ගරාවාස බුදුරජාන් වහන්සේ පෙන්වෙ ගිහි ජීවිතේ ගෙවල් දොරවල් වල ප්‍රශ්න ගැටලු බාධක බොහෝමයක් තියෙනවා. ඒ නිසා පින්වතුනි යම් කිසි විශේෂ හේතුවක් නිසා අපි දන්නා පසුගිය කාලේ කොරෝනා වසංගතයත් එක්ක පන්සල් වලට ගිහිල්ලා නිදහසේ පින්කම් කරන්න මිනිස්සුන්ට පරිසරය අඩු වුණා. පිරිස එකතු වෙන්න බය වුණා මේ වසංගතය නිසා. එතකොට එවැනි සිදුවීම් නිසා යම් කිසි කරදර විපත් කාලවල පන්සලට විහෙර විහාරස්ථානයට යාගන්න ඇති වෙන අපහසුව නිසා ඔබ ගෙදරට වෙලා උපෝසත සීලේ සමාදන් වුණා වෙන්න පුළුවන්. නමුත් ඔබට හැකියාවක් තියෙනවා නම් ඔබ පන්සලට යන්න එදා දවසම ඔබ ආගම ධර්මයේ ධර්මානුකූල කටයුතු පින්කම් වෙනුවෙන් කැප කරපු දවසක් බවට පත් කරගන්න. ඔබ ජීවත් වෙන ඒ දිනදා පරිසරය ඔබ යම් වෙනසක් කරගන්න. ඔබ උදෑසනින් අරුණෝදයට පෙර ඒ විහාරස්ථානයට පන්සලට ආරාමයට ගිහිල්ලා උදෑසන උපෝසත සීලේ සමාදන් වෙනවා. ඒ සීලේ සමාදන් වුණාට පස්සේ වැදගත්ම දේ එදා දවස පුරාම ශික්ෂාපද ගැන සිහියෙන් ඉන්න. අද දවසේ මං වෙනද වගේ නෙමෙයි උතුම් උපෝසත සීලයක් සමාදන් වෙච්ච කෙනෙක් කියන සිහිය

දවසක් හරි තමන්ගේ ජීවිතයට එකතු කරගත්. ප්‍රාණඝාතයෙන් මම අද දවස පුරාම පුංචි සතෙකුටවත් මගේ අතින් හානියක් කරන්නේ කියලා ඔන්න ප්‍රාණඝාතයේ වළකිනවා කියලා අදිෂ්ඨාන කරගන්න. සීලයක් සමාදන් වෙන. සොරකමින් වළකිනවා. කිසිම නොදුන් දෙයක් අනුන් සතු දෙයක් සොර සිතකින් මං ගන්නේ නේ අද දවස පුරාම. වෙනද පන්සිල් රකින්නකොට වැරදි කාම සේවනයේ වළකිනවා කියන ශික්ෂාපදේ සමාදන් වුනේ. හැබැයි පොයි දවසට උපෝසත සීලයක් සමාදන් වෙන කෙනා එදා දවස පුරා බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන. ආර්යයන් වහන්සේලා මහරහතන් වහන්සේලා ඒ උතුමන් වහන්සේලා දිවිහිමියෙන් බ්‍රහ්මචාරී ජීවිත ගත කරා. අඩුගාන පොයි දවසට උපෝසත සීලය සමාදන් වෙන දවසට හරි මම මේ රාග සිතුවිලි යටපත් කරගෙන බ්‍රහ්මචාරී ජීවිතයක් අද දවස පුරා ගත කරනවා කියලා අදිෂ්ඨානේ බ්‍රහ්මචාරී ජීවිතයක් එදාට සමාදන් වෙන. ඊළඟට බොරුවෙන් වළකිනවා. මත්පැන් මත්ද්‍රව්‍ය මේ දේවල් වලින් වළකිනවා. ඊළඟට වෙනදා වගේ නෙමෙයි ගිහි ශ්‍රාවකයෙකුට අපි සාමාන්‍යයෙන් දන්නවා පන්සල් සමාදන් වෙච්ච ගිහි ශ්‍රාවකයෙකුට සින්දුවක් කියන්න විනෝද වෙන්න ලස්සනට ඇඳලා පැළඳලා ඉන්න රන් රිදී මුතුමැණික් පරිහරණය කරන්න නැටුම් ගැයුම් වාදන ඒවට ධර්මයෙන් බාධාවක් නැහැ. ඔබ පන්සල් සමාදන් වුණා කියලා ඔබට ඒ කටයුතුවල යෙදෙමින් ගිහි ජීවිතය තුළ කාම භෝගී ගිහි ජීවිතයක් තමයි බුදුහාමුදුරුවෝ ගිහි ශ්‍රාවකයන්ට ඒ පන්සල් සමාදන් වෙන ශ්‍රාවකයන් ගැන පෙන්වුවේ. හැබැයි ආදීනව දස්සාවිට ආදීනව දකිමින් ඒවැ සීමාවල් තේරුම් අරගෙන ආදීනව මෙනෙහි කරමින් කාමයන් පරිහරණය කරනවා. ඒ කාමයන්ගේ ආස්වාදය ආදීනව නිස්සරණය විමසලා වටහා ගන්න උත්සාහ කරනවා. ගිහි ශ්‍රාවකයෙකුට පියවරෙන් පියවර තමයි අමාරුයි ඒ කාමයන් ගොඩේ. හැබැයි අමාරුවෙන් හරි ධර්මයේ පැත්තට යන්න උත්සාහය ගන්න. හැබැයි පොය දවසට උපෝසත සීලය සමාදන් වෙච්ච කෙනා වෙනද නටපු කෙනා එදා නැටුම් ගැයුම් වාදන විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා වෙනද සින්දු කියපු කෙනා එදාට බොහොම සංවරයි. වෙනදා මල් සුවඳ විලෝම් විසිතුරු ආභරණ විසිතුරු සැරසීම්. හැබැයි පොයි දවසට උපෝසත සීලය සමාදන් වෙච්ච කෙනා බොහොම සරල චාම් සරල ජීවිතයක් ගත කරනවා. එදා දවස පුරා තමන්ගේ සංවරකමක් ජීවිතේ පුරුදු කරගන්න උත්සාහයක් ගන්න. පන්සිල් සමාදන් වෙච්ච ගිහි ශ්‍රාවකයා බඩගිනිනකොට හිතෙන හිතන වෙලාවට මොනවා හරි කටේ දාගෙන කනවා. ගෙදර කන්න බොන්න තියෙනවා නම් බොහෝ වෙලාවට ඒකේ වෙලාවක් කලාවක් නැති ස්වභාවයක් සාමාන්‍ය ගිහියන් තුළ පවතිනවා. හැබැයි පොය දවසට විකාල භෝජනෙන් වළකින මහරහතන් වහන්සේලා දිවිහිමියෙන් උන්වහන්සේලා ආරක්ෂා කරපු යම් ගුණයක් ඇද්ද අඩුගානේ පොය දවසට උපෝසත සීලය සමාදන් වෙන දවසට හරි මම මේ ගුණධර්ම ආරක්ෂා කරනවා කියලා එදාට බොහෝම සංවරයි. ආහාරයේ කනබුන ආහාරයේ පවා ඔබ දන්නවා පන්සලක සීල් සමාදන් වෙන්න ගිය පින්වතුන් ආරණ්‍යක යම් සීල භාවනා වැඩසටහනකට සම්බන්ධ වෙච්ච පින්වතුන් වෙනදා ගෙවල් වල කෑම බීම බෙදාගෙන කනව බොනවා වගේ නෙමෙයි ආහාරයේ පටික්කුල වශයෙන් ආහාර ප්‍රතිවේක්ෂාවක් කරන බොහෝ තැන්වල බොහෝ ආගමික මධ්‍යස්ථානවල ඔබ සිල් සමාදන් වෙන්න ගිය බොහෝ තැන්වල ඔබට අත්දැකීම ලැබිලා ඇත. වෙනදා වගේ නෙමෙයි කෑම පිඟාන ඔබේ ආහාර ටික අතට අරගෙන සිහි කරනවා. මේ ආහාරය ශරීරේ පවත්වාගෙන යෑම පිණිස පමණයි මං අද මේ ආහාරය ගන්න. ශරීරය ලස්සන කරගන්නවත් ශරීර ශක්තිය ඇති කරගෙන වෙන කය හදාගන්නවත් ඇඟ හදාගන්නවත් මේ කෑම බීම කනව බොනව නෙමෙයි ආහාර තෘෂ්ණාවෙන් ආහාර ගන්නවත් නෙවෙයි. මේ ආහාරය ගැන පටික්කුල සංඥාව පිළි

පටිකුල් වසයෙන් මෙනෙහි කරන. පිංහතුනි ආහාර පටික්කුල සංඥාව කියන්නේ අනාගාමී ඵලය දක්වාම හිත වඩන්න පුළුවන් භාවනාව. පංච කාමයන් පිරිසිද දකින්න පුළුවන් කියලා ධර්මයේ සඳහන් වෙනවා. ආහාර ප්‍රත්‍යවේක්ෂාව තුළ ඒ ආහාරයේ නුවණින් විමසලා අපි මේ කනබොන ආහාර, ඒවට ධර්මයේ කියන්නේ කබලින්කාර ආහාර, මේ ආහාරයේ තුලින් පංච කාමයන්ම වැඩෙනවා. හොඳට නුවණින් විමසලා ආහාරයේ යථා ස්වභාවය පටික්කුල මානසිකාරයෙන් දකින්න ශ්‍රාවකෙක් දක්ෂ වුණා. ඒක නට පංච කාමයන් පිරිසිඳ දකින්න පුළුවන් කියලා ධර්මයේ විස්තර වෙනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයන් පොයේ දවසට විකාල් භෝජනේ වළකිනවා. ඒ කනබුන ආහාරයේ පවා ප්‍රත්‍යවේක්ෂා කරලා නුවණින් සලකා විමසමින් ආහාර පරිහරණය කරා. ඊළඟට වටිනා සුපෝක භෝගී ආසන පරිහරණයෙන් වැළකිලා උච්චාසයන මහාසයන කියලා හඳුන්වපු ඒ වටිනා උසස් සුභෝග භෝගී වටිනා ආසන පරිහරණය බැල කියලා බොහොම චාම් සරල ජීවිතයක් එදාට ගත කරනවා. එතකොට සමහර අය උපෝසත දස සීලේ සමාදන් වෙනවා. ජාත රූප රජිත පටික් ගහන මේ රන් රිදී මුතු මැණික් මේව පරිහරණයෙන් වැළකීලා එදා දවස තුල ඊළඟට මෛත්‍රී සහගත විහරණින් වාසය කරනවා. එතකොට මේ වගේ උතුම් ගුණධර්ම උතුම් ශික්ෂාපද ගණනාවක් ජීවිතේ පුහුණු කරගන්න පුරුදු කරගන්න දවසක් උපෝසත සීලේ සමාදන් වෙන ගිහි ශ්‍රාවකයෝ පොයේ දවස. දැන් මේ බණහන ඔබට සමහර වෙලාවට මේ පොයේ මග ඇරුණා වෙන්න පුළුවන්. කලින් ජීවිතේ කලින් පොයේවල් ගත්තා හිත හිතා හිටපු කෙනෙක් වෙන්න පුළුවන්. සමහර විතනවා මේ වෙසක් පොයේ ඉඳන් මන් දිගට සීල් ගන්නවා, මේ පොසොන් පොයේ ඉඳන් මම පටන් ගන්න සීල් ගන්න. එක්ක සමහර විතරනම් මේ ඇසල පොයේ ඉඳන් මම එක දිගට කොහොම හරි සීල් සමාදන් වෙනවා. හැබැයි මෙහෙම හිත හිතා සමහරව ඉන්නවා, ඒ අයට තාම උතුම් සීලයක පිහිටලා උපෝසත සීලයක් සමාදන් වෙන්න තාම වැඩේ පටන් ගන්න බැරි වුණා වෙන්න පුළුවන්. අඩුම ගානේ අද මේ බණ ටික අහලා ඔබට අද දවසේ මග හැරුණා නම් ඊළඟ පෝයේ දවස් ඉඳන් හරි මාසිකට එක දවසක් ඉස්සර බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයෝ සතර පෝයට උපෝසතේ රැක්කා. අඩුගානේ 15ක පුන් පොහෝ දවසටවත් ඒ උපෝසත සීලයක් සමාදන් වෙන්න. බලන්න ඔබ පන්සලකට විහෙර විහාරස්ථානයට ආගමික මධ්‍යස්ථානයකට ගියාට පස්සේ පිරිසක් එක්ක බණහන්න සමූහ වශයෙන් අවස්ථාව සැලසෙනවා. ඒ පන්සල කියන්නේ බෝධීන් වහන්සේ, චෛත්‍ය රාජානන් වහන්සේ, බුදුගයා, මේ ත්‍රිවිධ චෛත්‍ය බොහෝ විහෙර විහාරස්ථාන පන්සල්වල ඉදි කරලා නිර්මාණය කරලා තියෙන. ඒ සැදැහැවතුන් වෙනුවෙන් ඔබ වෙනුවෙන්. එතකොට ඔබට එදා දවස පුරා කොච්චර පින් කරගන්න අවස්ථාව සැලසෙනවද? බෝමලු අතුගෑවත් බුදුගුණ සිහි කර කර මොනතරම් පින රැස් වෙනවද? මල් ආසනයක් පිරිසිදු කරනවා, විශාල පිනක් ජීවිතේ රැස් වෙනවා. බුද්ධ පූජාව තියෙනවා, බුදුන් වඳිනවා, පිරිත් කියනවා, චෛත්‍ය රාජානන් වහන්සේ අභියස සුද්ධ පවිත්‍ර කරනවා, සක්මන් කරන්න පුළුවන්, පැත්තකට ගිහින් වාඩි වෙලා තනි තනියෙන් බුදුගුණ සිහි කරනවා, මෛත්‍රී භාවනා වඩනවා, අනිත්‍ය භාවනා වඩනවා. ඒ අතර බොහෝ විහෙර විහාරස්ථානවල දවසේ ධර්ම දේශනා කිහිපයක් හරි පොයි දවසේ සැදැහැවතුන් වෙනුවෙන් සිදු වෙනවා. හවස බුද්ධ වන්දනාවක් සිදු වෙනවා. එතකොට දවස පුරා ඔබට ඒ උතුම් සීලාදී ගුණධර්ම ආරක්ෂා කරගෙන දවසක් උපෝසත සීලේ සමාදන් වෙනවා කියන්නේ ඔබ විශාල පිනක් රැස් කරනවා. දවසක් බුදුරජාණන් වහන්සේ ශාක්‍ය වංශික කුමාර කුමාරිකාවන්ට දේශනා කරනවා, ශාක්‍යවරුනි දවසකට කහවණු ලක්ෂයේ බැගින් වැටුපක් ලැබමින් රස්සාවක් කරනවා විශාල ධනයක් උපයන. මේක උපමාවක්. දැන් අපි ගමු මේ වැටුප හැටියට දවසකට කහවණු ලක්ෂයක් හම්බෙන. එතකොට ඒ කෙනා දවස ගානේම රස්සාව කරනවා, අවුරුදු ගාන කම්බ කරනවා, මට මෙච්චර ධනයක් තියෙනවා, මම මේ තරම් ධනවත් කෙනෙක් කියලා.
ඒ සියල්ලට වඩා එක දවසක් උපෝසත අෂ්ඨාංග සීලේ සමාදන් වෙන ශ්‍රාවකය විශාල පිනක් කුසලයක් මිල කළ නොහැකි පිනක් කුසලයක් ජීවිතේ රැස් කරගන්න. එනිසා පින්වතුනි පෝය දවසට උපෝසත සීලේ සමාදන් වෙන්න ඔබ ජීවිතේ පුරුදු වෙන්න පුහුණු වෙන්න. ඔබේ ජීවිතයේ තුල යම් යම් ශික්ෂාපද බිඳුනට පස්සේ පන්සිල් රකින්න ගිහි ශ්‍රාවකෙක් වේවා ඔබට මේ ශික්ෂාපද පහම රැකගන්න අපහසුතා ඇති. මොකද ගිහි ශ්‍රාවකයාගේ ස්වභාවය පංචකාමයන් තුල ගිහි ජීවිතය කියන්නේ කෙලෙස් උනන උල්පතක්. ප්‍රශ්න, ගැටලු, පීඩා, කේන්ති යනවා, තරහ යනවා, ද්වේෂය ඇති වෙනවා, රාගය ඇති වෙනවා. හැබැයි මේ අතර වැටි වැටි නැකිටිනවා වගේ ගිහි ශ්‍රාවකයා නැවත නැවත සිල් සමාදන් වෙමි. ඒ තමන්ගේ සීලේ අඩුපාඩු නිතර මෙනෙහි කරමි. යම් ශික්ෂාපදයක් මිදුනද ඒ ශික්ෂාපදය ආයම සමාදන් වෙලා ආයතින් සංවරයකට එන්න ඕනේ. ඒකට ධර්මයේ කියන ධර්මානුකූල වචනේ තමයි ආයතින් සංවරේ පිහිටනවා කියලා. නැවතත් සීලේ සමාදන් වෙලා අදිෂ්ඨාන කරගෙන ඒ සීලේ පිරිසිදු භාවයකට ලක් කරනවා. දැන් ගිහි ශ්‍රාවකයෝ නැවත නැවත පන්සිල් ගන්න. සාමණේර ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලා නැවත නැවත සාමණේර සීලේ සමාදන් වෙනවා. වැඩිහිටි උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් ලවා සීල් අලුත් කරගන්න. උපසම්පදා ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලාටත් තියෙනවා ඇවැත් දෙසලා පිරිසිදු වෙනවා. ඊළඟට සමහර ශික්ෂාපද තියෙනවා ඒවා මානත් පුරලා විනේ කර්ම පෝය කර්ම කරලා ඒවෙන් නැගී සිටිනවා. එතකොට එහෙම නැගී සිටින්න බැරි ශික්ෂාපද හතරකුත් අර මේ උපසම්පදා ස්වාමීන් වහන්සේලාට පෙන්නනවා. එතකොට යම් කිසි වැරැද්දක් අඩුපාඩුවක් වුණාට පස්සේ ඒක වහගන්න ඒක සඳව ගන්න උත්සාහ කරන්නේ ධර්ම මාර්ගයේ ඉස්සරහට යන ශ්‍රාවකය. ඔබ දන්න බොහෝ දෙනෙක් ඒ වැරද්ද සාධාරණීකරණය කරන්න කරුණු හොයන්නේ. අච්චර පව්කම් කරන මිනිස්සු ඉන්නවා නම් අපි කරපුවාම මොකද කියලා සමහරව හිතනවා. එහෙම කියනවා සමහර. අච්චර අකුසල් කරන මිනිස්සු යසාගියට ඉන්නේ. අපි කරපුවාම මොකද කියලා. අන්න එහෙම අපේ අඩුපාඩු තමයි මේ හැමෝටම පේන්නේ කියලා තමන්ගේ අඩුව සාධාරණීකරණය කරමින් තමන් ඒ වැරදීම යෙදි යෙදි ඉන්න උත්සාහ කර. අන්න ඒ කෙනාට වරදින් නැගී සිටින්න තියෙන අවස්ථාව නැති වෙනවා. වැරද්දක් වුණත් ඒ වැරද්ද නිවැරදි කරගෙන ආයතින් සංවරේ පිහිටලා ඒ වරද හදාගෙන නැගී සිටින්න ඔබ දක්ෂ වෙන්න. ඒ නිසා තමයි නැවත නැවත සිල් සමාදන් වෙන්නේ. පින්වතුනි සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනා තමයි දිවිහිමියෙන් අවබෝධයෙන්ම ආර්යකාන්ත සීලයක පිහිටන කෙනෙක් බවට පත් වෙන්නේ. එතනින් මෙහා කෙලෙස් බලවත් වීම තුළ ඕනම මොහොතක ශික්ෂාපදයක් බිඳෙන්න පුළුවන්. නමුත් ධර්ම මාර්ගයේ ඉදිරියට යන ශ්‍රාවකයා කුඩා වූ පුංචි වරදේ පවා බිය දකිනවා. ඒ වරද නිවැරදි කරගන්න ඒ වරදෙන් නැගී සිටිනවා. අන්න ඒ කෙනා තමයි මේ බුද්ධ ශාසනයේ සීලෙන් බැබලෙන කෙනෙක් බවට පත් වෙන්නේ. සිල්වත් කෙනාටමයි මේ බුද්ධ ශාසනයේ උතුම් මිනිස් ගුණ ධර්ම ලබා ගන්න අවස්ථාව තියෙන්නේ. සමාධියක් දියුණු වෙන්නේ සිල්වත් කෙනෙක් තුළ. ප්‍රඥාව වැඩෙන්නේ සීලවන්ත කෙනෙක් තුළ. මාර්ගඵලාදී උතුම් ගුණ ධර්ම තමන් තුළ සාක්ෂාත් වෙන්නේ සීලවන්ත කෙනෙක් තුළ. ඒ නිසා පින්වතුනි ඔබේ ජීවිතයේ තුල නිති පන්සිල් වගේම පොය දවසට උපෝසත සීලේ සමාදන් වෙන්න ඔබ උත්සාහ කරන්න වීර්ය වඩ. ඉතින් අද බිනර පුන් පොහෝ දවස. අද වගේ පුන් පොහෝ දවසක තමයි මේ බුද්ධ ශාසනය තුල කාන්තාවන් වෙනුවෙන් උතුම් පැවිදි උපසම්පදාව ලැබිච්ච පුන් පොහෝ දවස. මහා ප්‍රජාපති ගෝතමිය ඇතුළු 500ක් ශාක්‍ය කෝලිය කුමාරිකාවරු විශාල කැපකිරීමක් කරගෙන බුදුරජාණන් වහන්සේ දා වැඩ සිටියේ ලිච්ඡවි රාජධානියේ කූටාගාර ශාලාවේ. විශාලා මහනුවර කූටාගාර ශාලා
ඒ දක්වා යුදුම් ගණනාවක් දින ගණනාවක් පුරා තමන්ගේ කෙස් මුඩු කරලා කෙස් ඉවත් කරලා වටිනා රාජකීය සලුපිලි වෙනුවට කසාවත් දරාගෙන සිරෙප්පු දෙකක්වත් නැතුව ඒ ඔක්කොම ප්‍රතික්ෂේප කරා. රාජ කුමාරවරු කරත් අරගෙන රථවලින් ආවා. මහා ප්‍රජාපති ගෝතමී ඇතුළු 500ක් දෙනා පාර දිගේ ආවේ අවකාශ්ඨකේ කසාවත් ඇඳගෙන 500ක් පෙළට පිටත් වෙච්ච ගමනේ කුමාරිකාවරුන්ව එක්කරගෙන ගිහිල්ලා ඒ යන ගමනට උදව් කරා. හැබැයි මහා ප්‍රජාපති ගෝතමී ඇතුළු පිරිස ඒ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරා. ඔවු කියා හිටිය අපි යන්නේ බුදුරජාණන් වහන්සේ හොයාගෙන විමුක්තිය පිණිස උතුම් පැවිදි බව ලබා ගන්න. අපිට ඒ යන ගමනේ අපි කරත්තවලින් ගිහිල්ලා බොහොම සැපසේ එතනට ගියෝ බුදුරජාණන් වහන්සේ පවා හිතාවේ මේ අයට මේ පැවිදි ජීවිතයේ දුෂ්කරතා ගත කරන්න අමාරුයි. පැවිදි වුණාට පස්සේ උතුම් විමුක්තියක් වෙනුවෙන් ඕනෑම දුකක් විඳින්න අපි සූදානම්. සමහර ලාවට මහ කැලෑවල් වල ඉන්නේ පින්දපාතෙන් රාජ භෝජන ආහාර හැටියට ගත්ත කුමාරිකාවරුන්ට පින්දපාතෙන් පිළුණු වෙච්ච දෙයක් සමහර ලාවට දිලිඳු ගේකි ලැබෙන දෙයක් හිත හදාගෙන තමන්ට ආහාර කරගන්න වෙයි. ලෙඩක් දුකක් හැදුනහම හරියට බෙහෙතක් හේතක් ගිලම්පසක් නැති වෙයි. ඉන්න හොඳ කුටියක් නැති වෙයි. වහලෙ තෙමෙන සමහර ලාවට ගල්ලෙන නිදාගන්න යහනාවල් නැති වෙයි. හැබැයි ඒ ඕනම කැපකිරීමක් කරමින් දුෂ්කර ජීවිතයක් තුළ විමුක්තිය වෙනුවෙන් කැප වෙන්නයි අපි මේ යන්නේ. ඒ නිසා අපි මෙහෙම යන්නම් කියලා මහා ප්‍රජාපති ගෝතමී ඇතුළු 500ක් එදා කපිලවස්තුපුර සාක්කි ජනපදයේ ඉඳන් විශාලා මහනුවර කූටාගාර ශාලාව දක්වා පා ගමනින් පයින් වැඩම කරේ. එහෙම වැඩම කරලා අද වගේ බිනරපුන් පොහෝ දවසක තමයි මහා ප්‍රජාපති ගෝතමී ඇතුළු 500ක් දෙනාට මේ ගෞතම බුද්ධ ශාසනය තුළ කාන්තාවන් වෙනුවෙන් ඒ උතුම් පැවිදි බව, ඒ උතුම් උපසම්පදාව, ඒ නිවන් දොර විවර කරන්නට අපේ බුදුරජාණන් වහන්සේ අවසර ලබා දුන්නේ. පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා අවුරුද්දකට පසුව තමන්ගේ ඥාතීන් දකින්න සාක්‍ය ජනපදයට කපිලවස්තුපුරයට වැඩම කරා. ඒ වැඩම කරපු වෙලාවේ තුන්වෙනි දවසේ බුදුරජාණන් වහන්සේ නන්ද කුමාරයව පැවිදි කරන්නට යෙදුණා. මහා ප්‍රජාපති ගෝතමියගේ පුතණුවන් නන්ද කුමරු. එදා නන්ද කුමාරයාගේ විවාහ මංගල්‍ය, අලුත් මාලිගාවකට ගෙවිදීමේ මංගල්‍ය, රාජාභිෂේක මංගල්‍ය කියන මේ මංගල්‍ය තුනක් යෙදිච්ච දවසක් බුදුරජාණන් වහන්සේ ජීවිතේ අමාරු මොහොතක, ජීවිතේ තීරණාත්මක සංදිස්ථානයක් වෙච්ච දවසක නන්ද කුමාරයාට ඒ සියලු කාමයන්ගෙන් මිදිලා උතුම් පැවිදි බවට පත් වෙන්න නන්ද කුමාරයාව පැවිදි කරන්න. එදා සාක්‍ය පවුල්වල රාජ පරම්පරාවලයි විතරක් නේ, මුළු නගර වාසීන් පවා කම්පා වෙච්ච තැතිගත් දවසක්. දැන් ඔබම හිතන්න, රාජ කුමාරයෙක් රජුරුවන්ගෙන් පස්සේ රජකම අපේක්ෂාවෙන් රාජකුමාරයෙක් කොච්චර ආසාවෙන්ද ඉන්නේ. සුද්ධෝදන රජතුමා අපේ බෝසතාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරාට පස්සේ සැප සම්පත් අතහැරලා රජුරුවන්ට හිටිය ඊළඟ බලාපොරොත්තුව තමයි රජකම පවරන්න නන්ද කුමාරයා. එතකොට නන්ද කුමාරයා රජ වෙන්න අභිෂේක ලබන්න සූදානමේ මොනතරම් රජකමට සිහිනකින් ආසාවකින් ඉන්නේ. ඒ රාජ්‍ය තුල නගරවාසීන්, රටවැසියන්, සාක්‍ය ජනපදයේ මිනිස්සු නගරේ සරසලා රජුරුවන්ගේ පුතණුවන් නන්ද කුමාරයා රාජාභිෂේක ලබන දවසේ
සාමාන්‍ය රටක ජනාධිපති කෙනෙක් දිවුරුන් දෙන දවස වගේ රජ කෙනෙක් රාජාභිෂේක ලබන දවස. ඒ රජ්ජුරුවන්ට හිතයිෂී රට වැසියෝ බොහොම සතුටින් එපිලගේ උත්සව පවත්වන්න සූදානම් වෙච්ච දවසක. ඒ විතරක් නෙමෙයි, එදාම ජනපද කල්යාණිය තමන් කාලයක් ආදරය කරපු ඇලුම් කරපු තමන් සෙනෙහෙන් බැඳිලා හිටපු කුමාරිකාව එදා විවාහ මංගල්‍යයත් එදාටම යොදාගත්තා. ඒ වගේමයි විවාහ වුණාට පස්සේ ඒ අයට රාජ්‍යත්වයේ පිණිස නිදහසේ ඉන්න ඒ සාක්කි ජනපදයේ ලස්සන මාලිගාවක් සුද්ධෝදන රජතුමා පිරිස ලවා කෙරෙව්වා. දැන් ඔබ හිතන්න, සාමාන්‍ය ඔබ ගෙයක් හදනකොට ඔබට අලුතින් ගෙයක් හදාගන්න අවස්ථාවක් ලැබුණොත් ඒගේ ඔබ කොච්චර සිහිනයක් දකිනවද, මේගේ කාමර මෙන්න මේ විදිහට එන්න ඕන, මේගේ සාලේ කෑම කාමර කුස්සිය. එතකොට යම් කිසි මුදලක් තියෙන කෙනෙක්ගේ ලස්සන කරලා බොහොම අලංකාරවත් කරලා තමන් තමන් වෙනුවෙන් අලුත් නිවසක් ඉදිකරාට පස්සේ ඒ නිවසට ගෙවිදින දවසේ ඔබට කොච්චර සතුටක් ඇති වෙනවද? මාලිගා පුංචිකයක් නෙමෙයි, රජ කෙනෙක් වෙනුවෙන් රාජාභිෂේක ලබන දවසේ අලුතෙන් විවාහ වෙන දවසේ අලුත්ම මාලිගාවක් ඉතාම සැපසේ තමන්ට කාමභෝගී ගිහි ජීවිතයක් ගත කරන්න මාලිගාවක් රජ්ජුරුව කරවලා මාලිගාවට ගෙවිදීම ඇතුළු මේ මංගල්‍ය තුනක් එකම දවස යොදාගත්ත දවසක්. එවැනි දවසක තමයි බුදුරජාණන් වහන්සේ නන්ද කුමාරයාව පැවිදි කරන්නේ. සාමාන්‍ය කෙනෙකුට නම් එවැනි අතහැරීමක් එවැනි දෙයක් දරාගන්න පුළුවන්කමක් නෑ. නන්ද කුමාරයාටත් ඒක වුණා. බුදුරජාණන් වහන්සේ නන්ද කුමාරයාව පැවිදි කරාට මුල් කාලේ පැවිදි ජීවිතයේ තුල සතුටෙන් ගුණධර්ම පිරුවේ නෑ. දුක් වෙනවා, පසුතැවෙනවා, බලාගත්තුවද බලාගෙන ඉන්නවා. භාවනා කරන්න ගියත් තමන්ගේ පෙම්වතිය ජනපද කල්යාණි සිහි වෙනවා. නමුත් මහා කාරුණික බුදුරජාණන් වහන්සේට පුළුවන් වුණා නන්ද කුමාරයව උපක්‍රමශීලීව නිවනට අරගෙන යන්න, නිවන් දොර විවර කරලා දෙන්න. ඒ වැඩම කරපු ගමනේ හත්වෙනි දවසේදී පුංචි රාහුල පුතාවත් පැවිදි කරා. ඒ ගමනේ තමයි මහා ප්‍රජාපති ගෝතමිය බණහලා උතුම් සෝවානාදී මාර්ගඵල ලබන්නේ. මහා ප්‍රජාපති ගෝතමිය බුදුරජාණන් වහන්සේගෙන් බණහලා උතුම් ධර්මය අවබෝධ කරාට පස්සේ දවසක් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ඉල්ලීමක් කරා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කාන්තාවන් වන අපටත් මේ බුද්ධ ශාසනයේ නිවන් දොරටුව විවර කරගන්න උතුම් පැවිදි භාවයේ පිණිස අවසර ලබා දෙන සේක්වා කියලා. ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ වදාළේ, ගෝතමිය මේ එයට සුදුසු කාලය නොවේ කියලා. ඊළඟට බොහෝ කාලයකට පස්සේ ආයමත් බුදුරජාණන් වහන්සේ දෙවනි වතාවට සාක්කි ජනපදයට වැඩම කරනවා. සාක්්‍ය කෝලිය රාජ කුමාරවරු අතර රජ පරම්පරා අතර රෝහිණී නදියේ ජලය සම්බන්ධ යුද්ධයක් ඇතිවෙන්න ගියා. ඒ ඇතිවේ චාරවුලක් දුරදික ගිහිල්ලා මේ ගංගාවේ ජලය මුල් කරගෙන මේ රජ පරම්පරා දෙකක් යුදවදින්න සූදානම් වුණා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ බුදුවැසින් මේ සිදුවීම දැකලා උන්වහන්සේ යලිත් වතාවක් සාක්කි ජනපදයට වැඩම කරලා මේ සාක්්‍ය කෝලිය පිරිස සමගි කරවලා ඒ අයට දහම් දෙසුවා. ඒ අවස්ථාවේ සාක්්‍ය කෝලිය රාජ කුමාරවරු 500ක් පැවිදි වුණා. ඒ අය මේ බුද්ධ ශාසනයේ පැවිදි උපසම්පදාව ලබලා උතුම් නිවන් දොර විවර කරගත්තා. ඒ 500ක් සාක්්‍ය කෝලිය කුමාරවරු අතර විවාහ වෙච්චයි හිටියා, විවාහ වෙන්න සූදානම් වෙච්චයි හිටියා. ඒ අයගේ රාජ කුමාරිකාවරු බිරින්දෑවරු ඒ අය තනි වුණා. දැන් ඒ අය කල්පනා කරා, අනේ අපිට
අපිට උතුම් පැවිදි බව ලබාගෙන අපිට නිවන්දොර විවර කරගන්න පුළුවන්න අපේ ස්වාමීවරු මේ බුද්ධ ශාසනය පැවිදි වුණා. ඒ කුමාරිකාවරු කල්පනා කර අපේ පෙම්වතුන් අපි ආදරය කරපු විවාහ වෙන්න හිටපු මගේ පෙම්වතා මේ බුද්ධ ශාසනය පැවිදි වෙලා සිල් ගුණ දහම වඩමින් නිවන්දොර විවර කරගන්න. අනේ මටත් ඒ අවස්ථාව ලැබෙනවන. ඔය අතරේ මහා ප්‍රජාපති ගෝතමිය දෙවනි වතාවටත් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරා කාන්තාවන්ට මේ බුද්ධ ශාසනය පැවිදි උපසම්පදාව ලබාගන්න. ඒ දෙවනි අවස්ථාවත් බුදුරජාණන් වහන්සේ වදාළි ගෝතමිය මේ එයට සුදුසු කාලය නොවෙයි කියලා. උන්වහන්සේ ප්‍රතික්ෂේප කරේ නෑ, පැවිදි භාවය ලබාගන්න බෑ, ඒකට අවස්ථාවක් නෑ කියලා බුදුමුවින් දේශනා කරේ නෑ. බුදුරජාණන් වහන්සේ වදාළේ ගෝතමිය මේ ඒට සුදුසු කාලය නොවේ. අවසානි බුදුරජාණන් වහන්සේ ඒ දිනවල වැඩහිටියේ විශාලා මහනුවර කෝටාගාර ශාලාව. ඒ අතරේ මහා ප්‍රජාපති ගෝතමිය සොයාගෙන ආපු අර 500ක් කුමාරිකාවරු මහා ප්‍රජාපති ගෝතමියට කියා හිටියා, ගෝතමියනේ අපේ කුමාරවරු අපේ ස්වාමිවරු මේ බුද්ධ ශාසනය පැවිදි වෙලා නිවන් අවබෝධ කරගෙන සසර දුකෙන් මිදෙනවා. කාන්තාවන් වන අපට ඇයි වීරිය වඩලා ඇයි අපිට නිවන් දොර විවර කරගන්න බැරි? ඒ නිසා මහා ප්‍රජාපති ගෝතමයනි, අපි මේ බුද්ධ ශාසනය පැවිදි වෙන්න කැමති. ඒ වෙලාවේ මහා ප්‍රජාපති ගෝතමිය අර පිරිසට කියනවා, මීට පෙර මං අවස්ථා දෙකක් බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලුවා. උන්වහන්සේ මේ එයට සුදුසු කාලය නොවෙයි කියලා පැවසුවා. අපි එහෙමනම් මේ අවස්ථාවේ අපි නැවතත් බුදුරජාණන් වහන්සේ හොයාගෙන අපි යම් කැපකිරීමක් කරමු. සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ මේ රාජ කුමාරිකාවරුන්ට සැපසේ මාලිගාවල් හැදී වැඩිච්ච මේ සුකුමාල ජීවිත ගත කරපු අයට මේ පැවිදි ජීවිතයේ දුෂ්කරතා විඳින්න අමාරුයි කියලා බුදුරජාණන් වහන්සේ හිතයිද දන්නේ? ඒ නිසාද දන්නේ මේ ඊට සුදුසු කාලේ නොවේ කියලා දේශනා කරේ. අපි උන්වහන්සේට ආදර්ශයෙන්ම අපේ කැපකිරීම පෙන්නමු. අර වටිනා ආභරණ, වටිනා සලුපිලි, රාජකීය සලුපිලි වෙනුවට කසාවක් දරාගත්තා. මහා ප්‍රජාපති ගෝතමිය ඇතුළු 500ක් දෙන දිගු කෙස් වැටි කපලා හිස මුඩු කරගත්තා. ශ්‍රමණයන්සේ කාන්තාවන්සේ විස් මාරු කරගෙන ඒ අය ඉතාම දුෂ්කර ගමනක් පිටත් වුණා. මාලිගාවලින් තමන්ගේ ඒ නිවෙස් වලින් එළියට බැහැලා පිටත් වුණා. මහා ප්‍රජාපති ගෝතමිය පෙරටු කරගෙන 500ක් සාක්කි කෝලිය කුමාරිකාවරු පාර අයින දිගේ අවකාශ්ටකේ මෙහෙම පයින් ඇවිදගෙන යනකොට සාක්කි කෝලිය කුමාරවරු මේ රජවරුන්ට මේ පණවිඩේ ආරංචි වෙලා ඒ අය කරත් අරගෙන ඒ අය ලස්සනට සරසපු රතවලින් ඇවිල්ලා ඇවිටිලි කර කර ඉල්ලීම් කරා. බුද්ධ මාතාවනි, මහා ප්‍රජාපති ගෝතමියට මිනිස්සු හැඳින්වේ බුද්ධ මාතා කිය. ඒකට හේතුව අපේ බෝසතාණන් වහන්සේ බෝසත් පුතෙක් හැටියට එදා ලුම්බිණි සල්වනේ පින්වන්ත මහාමායා දේවිය කුසින් ලෝකයට බිහි වෙලා දින 7කින් තමන්ගේ මෑණියන් පින්වන්ත මහාමායා දේවිය කලුරිය කරලා තවතිසා දෙව්ලොව ඉපදුණා. එක හැම බුදු කෙනෙකුටම බුදු වෙන ආත්මේ සාධාරණ කාරණයක් හැටියට ධර්මයේ සඳහන් වෙනවා. උන්වහන්සේ තමන්ගේ දරුවා වගේ හදා වඩා ගත්තේ තමන්ගේ සුළු මව මහා ප්‍රජාපති ගෝතමී. ඒ වෙනකොට තමන්ගේ පුතණුවන් නන්ද කුමාරයා කිරි මව්වරුන්ට ලබා දීලා තමන්ගේ ලේ කිරි කරලා පෙව්වේ අපේ බෝසතාණන් වහන්සේට. ඒ නිසා සාක්‍ය ජනපදයේ සාක්‍ය වංශිකයන් බුද්ධ මාතාව කියන ගෞරව නාමයෙන් තමයි මහා ප්‍රජාපති ගෝතමිය හැඳින්වෙන්නේ. එදා මහා ප්‍රජාපති ගෝතමිය 500ක් කාන්තාවෝ සමග මේ ගමන යනවා.
සාක්‍ය වංසික කුමාරවරු නගරවාසීන් පාර දෙපැත්තේ ඉඳන් බොහෝ පිරිසක් හඬා වැළපෙනවා. මේ විදිහට දකින්න සාමාන්‍ය නගරවාසීන් කෙලෙස් සහිත මිනිස්සු අර රාජ කුමාරිකාව මහා ප්‍රජාපති ගෝතමිය සාක්‍ය කුමාරිකාවරු වටිනා සලුපිලි ආවරණ ඉවත් කරලා කසාවක් දරාගෙන හිස මුඩු කරලා මේ පා ගමනින් අර පාරේ තියෙන ගල්වලට කකුල් තුවාල වෙලා කකුල් ඉදිමිලා ඒත් දැඩි අදිෂ්ඨානයෙන් යුදුම් ගණනාවක් පුරා බොහෝ දුරක් පයිම්ම යා යුතුයි කියන අදිෂ්ඨානයෙන් පිටත් වෙලා ගියේ. ඒ යන ගමනේ බොහෝ දෙනෙකුගේ කකුල් ගල්වලට තුවාල වුණා. රන් මිරි වැඩි සඟල් පාවහන පැලදී මාලිගාවල හැදී වැඩිච්ච මේ සුකුමාල කාන්තාව කකුල් ඉදිමිලා තුවාල වෙලා අඩිය තියෙනකොට සමහර තැන්වල ලේ පාරවල් හිටිනවා. ඒත් දැඩි අදිෂ්ඨානයෙන් වෙහෙස නොබලා අවකාශ්ටකේ පිච්චි පිච්චි මේ පිරිස එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කෝටාගාර ශාලාවට ඒ භූමියට වැඩම කරන්නට හේතුණ පින්වතුනි එදා බුදුරජාණන් වහන්සේ සමග ආනන්ද හාමුදුරු යම් ධර්ම කතාවක යෙදිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළ ආනන්ද හාමුදුරු බුදුහාමුදුරන්ගේ ගන්ධ කුටියෙන් එළියට පැමිණියා. ඒ පැමිණිච්ච වෙලාවේ දැක්කා පිරිසක් ඉන්නවා කසාවක් දරාගෙන මේ කාන්තාව ගොඩක්. මේ කවුද? ළඟට ගිහින් බලනකොට අඳුනගත්තා මේ මහා ප්‍රජාපති ගෝතමි බුද්ධ මාතාවනේ, මේ සාක්‍ය කුමාරිකාවරු කෝලිය කුමාරිකාවරු. ඇයි මෑණියනි මේ විදිහට? අන්න ඒ වෙලාවේ මහා ප්‍රජාපති ගෝතමි ආනන්ද හාමුදුරන්ට කාරණා විස්තර කරා. ඒ වෙලේ මහා ප්‍රජාපති ගෝතමිය මුලින්ම බුදුරජාණන් වහන්සේව මුණගැහිලා මේ කාරණේ ඉල්ලීම කරන්න පෙර කල්පනා කරනවා. මීට පෙර දෙවතාවක් තථාගතයන් වහන්සේ ගෝතමිය මේ ඒට සුදුසු කාලයෙන් නොවේ කියලා තථාගතයන් වහන්සේ දෙවතාවෙම කියා හිටියා. නමුත් මේ වතාවේ 500ක් පිරිසත් එක්ක ගිහි සලුපිලි ගිහි ස්වරූපේ වෙනස් කරලා හිස මුඩු කරලා කසාවක් දරාගෙන දින ගණනාවක් අවකාශ්ටකේ කකුල් ඉදිමිලා මේ තරම් දුරක් ගෙවාගෙන බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න ඇවිල්ලා තුන්වෙනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ ගෝතමිය මේ හේට සුදුසු කාලේ නොවේ කියලා දේශනා කළොත් සාක්‍ය වංශිකයන් නගරවාසී සාමාන්‍ය මිනිස්සු බුදු කෙනෙක් ගැන වටහා ගන්න බැරි මිනිස්සු අනේ බුදුරජාණන් වහන්සේට ගරහ කරාවි, නිඳා කරාවි. උන්වහන්සේ ගැන කරුණාවෙන් මහා ප්‍රජාපති ගෝතමී කොහොමද මම මේ කාරණේ බුදුහාඳුරන්ගෙන් විමසන්නේ කියලා හිත හිතා එළියට වෙලා ඉන්නේ. ඒ අතර තමයි ආනන්ද හාමුදුරුව මහා ප්‍රජාපති ගෝතමී දැකලා මේ කාරණේ දැනගෙන ආනන්ද හාමුදුරු කියා හිටියා මම බුදුරජාණන් වහන්සේගෙන් විමසලා අවසර ලබා ගන්න උත්සාහ කරන්න. ඔබ ඔය පිරිසත් එක්ක මහා ප්‍රජාපති ගෝතමියනේ ඔහොමම රැඳී ඉන්න කියලා අද වගේ බිනරපුන් පොහෝ දවසක. එදා ආනන්ද හාමුදුරු බුදුරජාණන් වහන්සේට වන්දනා කළ එකත් පසකින් වාඩි වෙලා අහනෝ සාමීනි කාන්තාවන්ට නිවන් අවබෝධ කරන්න පුළුවන්ද කියලා හෙව්වා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා පුළුවනි ආනන්ද කාන්තාවන්ට මේ බුද්ධ ශාසනය නිවන් අවබෝධ කරගෙන උතුම් අරහත්ත්වයට පත් වෙලා සසර දුක් කෙලවර කරන්න පුළුවන්. ඊළඟට ආනන්ද හාමුදුරුවෝ විමසනවා ස්වාමීනි පෙර බුද්ධ ශාසනවල පෙර බුදුරජාණන් වහන්සේලා වැඩ සිටිය ඒ ශාසනවල කාන්තාවන් උතුම් පැවිදි භාවයට පත් වෙලා නිවන් අවබෝධ කරගත්තාද? එහෙමයි ආනන්දේ, පෙර බුද්ධ ශාසනවල කාන්තාවන් පැවිදි භාවයට පත් වෙලා උතුම් නිවන් අවබෝධ කරගෙන තියෙනවා. ඒ අයට පුළුවන්. අන්න ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ විමසනවා, එහෙමනම් ස්වාමීනි ඇයි මේ ගෞතම බුද්ධ ශාසනේ කාන්තාවන්ට පැවිදි උපසම්පදාව ලබා දීමට
තවමත් අවස්ථාව නොදී සිටින් සාමීනී භාග්‍යතුන් වහන්ස ඔබ වහන්සේගේ සුළු මෑණියන් බුද්ධ මාතාව මහා ප්‍රජාපති ගෝතමි ආනන්ද හාමුදුරු කාරණා කාරණා සිහිපත් කරනවා. ඔබ වහන්සේගේ මෑණියන් දින හතකින් කලුරිය කරාට පස්සේ ඔබ වහන්සේ තමන්ගේම දරුවෙක් වගේ හදා වඩා ගත්තේ මහා ප්‍රජාපති ගෝතමි. තමන්ගේ පුතණුවන් කිරි මව්වරුන්ට ලබා දීලා තමන්ගේ ලේ කිරි කරලා පෙව්වේ ඔබ වහන්සේට. සාමීනි ඒ බුද්ධ මාතාව 500ක් සාක්‍ය කෝලිය කුමාරිකාවරු එක්ක විශාල කැපකිරීමක් කරගෙන මේ දක්වා පාගමනින් පැමිණිලා මේ විහාරයේ ඉදිරිපිට වැඩ සිටිනෝ. සාමිනි භාග්‍යතුන් වහන්සේ අය ගැන කරුණාවේ මේ බුද්ධ ශාසනය තුළ කාන්තාවන්ට පැවිදි උපසම්පදාවෙන් අවසර ලබා දෙන සේක්වා කියලා ආනන්ද හාමුදුරුවෝ ඉල්ලීම කරන්නේ අද වගේ පුන් පොහෝ දවසක. ඒවිලි බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය මහා ප්‍රජාපති ගෝතමියට මෙන්න මේ කාරණාට ගිහින් දැනුවත් කරන්න. ඒ තමයි අෂ්ටගරු ධර්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණ. මෙන්න මේ අෂ්ටගරු ධර්ම පිළිගන්නවනම් ඒව අනුගමනය කරන්න කැමතිනම් කාන්තාවන්ට මේ බුද්ධ ශාසනයේ පැවිදි උපසම්පදාව ලබා දෙන්න තථාගතයන් වහන්සේට හැකියාව තියෙනවා. බුදුරජාණන් වහන්සේ අෂ්ටගරු ධර්ම පණවන්නට යෙදුණා. ඒ අය ගැන කරුණාවෙන්මයි සමහර වෙලාවට පුතඥන මනසක් ඇති ලොකු දහම් දැනුමක් නැති බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය සමාජයේ ඒ සමාජ පරිසරයේ එදා සමාජ කාන්තාවන්ට ලැබිච්ච තැන මේ කාරණා ගැන ලොකු දැනුමක් නැති කෙනෙක් මේ අෂ්ටගරු ධර්ම දිහා බලලා ඇයි මේ කාන්තාවන්ට මෙහෙම විනය නීති පනවලා තියෙන්නේ, මේක පුරුෂ ආධිපත්‍යයක් නෙමේ පනවාගෙන ඉන්න හදන්නේ, ඇයි කාන්තාවන්ට මෙහෙම නීති දාලා තියෙන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. පිංගතුනි සාමාන්‍යයෙන් ඔබ හිතන්න උපසම්පදා සාමීන් වහන්සේලාට වඩා කාන්තාවන්ට බොහෝ ශික්ෂාපද කුණු බුදුරජාණන් වහන්සේ දේශනා කළ පනවලා තියෙන්නේ. ඒකට හේතුව සාමීන් වහන්සේ නමකට සමාජ ඕනම තැනක කැලේක වේවා පන්සලක ආරාමයක වේවා කුටියක තනියෙන් කොහේ හරි ඕන දිහාක වැඩඉන්න පයින් වැඩම කරන්න රෑ එළි වෙනකන් හරි කැලෑ පාරකින් හරි වැඩම කරන්න හැකියාව තියෙනවා. නමුත් සමාජය තුළ කාන්තාවන් යම් ආරක්ෂාවක් ඇතුව වැඩ සිටිය යුතුයි. ඒ අපේ රට ඉන්දියානු සමාජයේ මේ ආසියාතික රටවල අද අවුරුදු 2500 ගණනක් වෙලත් ඒ ස්වභාවය අද ඒ විදිහට තියෙනවා. කාන්තාවන් තනියෙන් හුදකලාව වාසය කිරීම තුළ නොයේ අතවරවලට කරදර පීඩාවලට හිරිහැරවලට ලක් වෙන්න පුළුවන් පැවිදි වුණා කියලා නෑ. අන්න ඒ නිසා ඒ අයගේ ආරක්ෂාව වෙනුයි ඒ අයට උතුම් සීලාදී ගුණධර්ම රැකගෙන මේ නිවන් මඟ ගමන් කිරීමට උපකාර වීම පිණිස බුදුරජාණන් වහන්සේ අෂ්ටගරු ධර්ම පණවන්නට යෙදුණා. මහා ප්‍රජාපති ගෝතමිය ඇතුළු 500ක් දෙනා හිස්මුදුනේ බොහෝම ගෞරවයෙන් ආනන්ද හාමුදුරුවෝ මේ කාරණා දේශනා කරද්දී ආනන්දේ තථාගතයන් වහන්සේට දැනුම් දෙන්න අපි මේ අෂ්ටගරු ධර්ම මේ විදිහටම පිළිගන්නවා කියලා, අපි දිවිහිමේ මේ අෂ්ටගරු ධර්ම ආරක්ෂා කරන්න කැමතියි කියලා තථාගතයන් වහන්සේව දැනුවත් කරන්න ආනන්ද හාමුදුරුවෝ ආයමත් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා මහා ප්‍රජාපති ගෝතමිය ඇතුළු 500ක් දෙනා ඒ අෂ්ටගරු ධර්ම පිළිගත්තා, ඒ අය ඒව අනුගමනය කරන්න කැමතියි කියලා තථාගතයන් වහන්සේ දැනුවත් කරා. එදා බුදුරජාණන් වහන්සේ මහා ප්‍රජාපති ගෝතමිය ඇතුළු 500ක් දෙනා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා වන්දනා කරලා ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ මේ සියලු දෙනාට මේ ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි උපසම්පදාව ලබා දෙන්නට යෙදුණා. ඒ තමයි අද වගේ බිනර පුන් පොහෝ දවසක මහා ප්‍රජාපති ගෝතමිය ඇතුළු 500ක් කාන්තාවන්ට මේ ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි උපසම්පදාව ලැබිලා නිවන් දොර විවර වුණේ අද වගේ පුන් පොහෝ දවසක. ඔබ දන්නවා ඉතනින් පස්සේ 80 මහා ශ්‍රාවක ශ්‍රාවිකාවන් අතර බොහෝම ඉර්ධි බල සම්පන්න රහත් භික්ෂුණීන් වහන්සේලා
මේ ශාසනය තුළ මහා ගුණ ඇති රහත් භික්‍ෂුණීන් වහන්සේ ලැබෙවුණ. මොන තරන් රාජ රාජ කුලවල ඉහළ සැප සම්පත් විඳපුයි, ජීවිතය බොහෝ දුග්ගහැට විඳපුයි, සමහරයි ජීවිතය අසරණ වෙච්චයි, මේ බුද්ධ ශාසනය තුළ පැවිදි වෙලා උතුම් බණ භාවනා කරලා නිවන් අවබෝධ කරගෙන රහත් භික්‍ෂුණීන් වහන්සේලා බවට පත් වුණා, සසර දුක අවසන් කරා. ඒ නිසා සිව්වනක් ශ්‍රාවකයන් සම්පූර්ණ වෙන්න භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකා කියන සිව්වනක් ශ්‍රාවක පිරිස මේ බුද්ධ ශාසනේ සම්පූර්ණ වෙලා කාන්තාවන්ටත් පැවිදි උපසම්පදාව නිවන් දොර විවරුණේ අද වගේ පුන් පොහෝ දවසක. ඉතින් මේ කාරණාව 100ට අරගෙන අද වගේ උතුම් පුන් පොහෝ දවසක දවස පුරා අද ඔබට කොච්චර බණ අහන්න ලැබෙන දවසක්ද, රූපවාහිනී වලින්, ගුවන් විදුලි වලින්, ඒ වගේම ගමේ පන්සලට ගියත් ඔබට බුද්ධ වන්දනා, චෛත්‍ය වන්දනා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ආදී දවස පුරා ආගමික වැඩසටහන් පින්කම් වල දෙන්න අවස්ථාව ලැබෙන දවසක්. ඉතින් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ සද්ධාදී ගුණධර්ම දියුණු කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයම උතුම් නිවන් දොර විවර කරගන්න වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. මේ මනුස්ස ජීවිතයේ තුල අපිට ලැබිච්ච උතුම්ම ලාභය තමයි බුද්ධ ශාසනය ලැබීම, සද්ධා ලාභය ලබන්න වාසනාව ලැබී අන්නේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් අරගෙන මේ මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර ඔබ හැම දිනාටම සද්ධාදී ගුණධර්ම දියුණු කරගෙන, සීලාදී ගුණධර්ම බලවත් කරගෙන මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුළ උතුම් වූ ධර්මයේම දියුණු කරගන්න, ධර්මයේම අවබෝධ කරගන්න ඔබ හැම දිනාටම වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකා

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
2: සම්බුද්ධ ශාසනය භික්ෂු භික්ෂුණී උපාසික උපාසිකා යන සිවුවනක් පිරිසෙන් සමන්විතයි. සිද්ධාර්ථ කුමරුන්ගේ සුළු මව වූ මහා ප්‍රජාපති ගෞතමිය පැවති දිවියට ඇතුළත් වී භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමට පෙරමග ගත්තේ අද වැනි බිරණ පොහෝ දිනයකදී. අවස්ථා කිහිපයකදීම භික්ෂුණී ශාසනයට අවසර ලබා දෙන ලෙස මහා ප්‍රජාපති ගෞතමිය බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීම් කළද උන්වහන්සේ ඊට සුදුසු අවස්ථාව එනෝන බවට දන්වා එම අවස්ථාවන් ප්‍රතික්ෂේප කළා. නමුත් බුදුන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩවෙසෙන සමයෙහි මහා ප්‍රජාපති ගෞතමිය තවත් කුමාරිකාවන් 500 දෙනෙකු සමගින් එහි ගොස් පැවිදිවීමට අවසර ඉල්ලා සිටියේ අදවන් පෝය දිනයකදී. පසුව ආනන්ද තෙරුන්ගේ මැදිහත්වීම මත අෂ්ට ගරුධර්ම පනෝමින් බුදුන් වහන්සේ කාන්තාවන්ට ශාසනීය පැවිදිවීමට අවසර ලබා දුන්නා. මීට අමතරව තපස්සුබල්ලුක විලඳ දෙබෑයන් විසින් බුදුන් වහන්සේගේ කේශධාතු තැන්පත් කර ත්‍රිකුණාමලයේ ගිරිහඬු සෑය ඉදිකිරීම හා බුදුන් වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාපිල මහසෑයේ ඉදිකිරීම ලැබීමත් පිටර පොහේ දිනේ වැදගත්කම් අතරට එක්වනවා.

මුනිවරයින් විසින් දේශනා කරන ලද වන කිසිදා බොරු නොවන සත්‍යයන්මය. ඒ අනුව මේ කුණු සිරුර අස්තිර බව වටහා ගත යුතුය. අපේ ජීවිතය තනකොළ අගකර ඇඳි පිනිබිඳුවක් හා සමානය. එවන් අස්තිර වූ ලෝකයක පින්නම් නොපමාවම කරගත යුතුය.

0: පින්වත පව් කරන්නා මෙලොවත් තැවෙනවා. ඒ වගේම පරලොවත් තැවෙනවා. මෙලොව පරලොව දෙලොවම තැවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් තැවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමකවත්.
1: අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

කිරීමේ ආනිසංස. පීමතුර බුදුරජාණන් වහන්සේගේ කාලේ අජිත කියලා ස්වාමින් වහන්සේ නමක් සිටියා. එක දවසක් මේ හාමුදුරුව පින්වතුනි තමන්ගේ දෑතින්ම මීතෙල් සකස් කරගන්නවා. මීතෙල් සකස් කරලා පීමතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරලා සිත තුල මහත් වූ ශ්‍රද්ධාවක් ගෞරවයක් ඇති කරගෙන ශ්‍රේෂ්ඨ වූ සිතින් පීමතුරා බුදුරජාණන් වහන්සේට මේ මීතෙල් පහන පූජා කරනවා. බලන පුංචි පින්කමක්, ඒ පින්කමේ ආනිසංස සමුදාය කොයි තරම්ද කියලා. වාන සත්සියයක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. දෙව්ලොව, මනුලොව මේ ආදී වශයෙන් ඉපදුණු සෑම ආත්ම භාවයකම ඉතාම පිරිපුන් නුවණින් කටයුතු කරන්නට මහා ශක්තියක් ඇති වෙලා තිබෙනවා. අවසානයේ නිවන් අවබෝධ කර ගැනීමට පහන් පූජා කිරීමේ ආනිසංසය උපනිශ්‍රේ වෙලා තිබෙනවා. තව හිටියා පංචදීපිකා තෙරණිය. පෙර බුදුරජාණන් වහන්සේ නමකගේ බුදු සසුනේ මේ පංචදීපිකා තෙරණින් වහන්සේ සිටියා. එක දවසක් කරුවල වූ රැයක බෝධීන් වහන්සේට පිරිසිදු සිතින් ගෞරවයෙන් යුක්තව පින්වතුනි පහන් පහක් පූජා කරන තිබෙනවා. ඒ පහන් පහ පූජා කිරීමේ ආනුසංසය 80 වාරයක් දෙව්ලොවට අධිපති සක්දෙවිඳුගේ බිරිඳ බවට පත් වෙලා ඉපදුණා. දහස් ගණන් සක්විති රජදරුවන්ට අගමෙහෙසිය බවට පත් වෙලා ඉපදුණා. අවසානයේ අප බුදුසසුනේදී සත් අවුරුදු වියේදී නිවන් අවබෝධ කරගන්නට උපනිශ්‍රය වී තිබෙනවා. සකුලා තෙරණියත් එහෙමයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ කාශ්‍යප බුදුරදුන් පිරිනිවීමෙන් පසු උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරල තිබෙන චෛත්‍ය රාජානන් වහන්සේට එක රැයක් එක පහනක් පූජා කරල තිබෙන මේ පහන්නාලෝකේ ආනිසංසය පින්වතුනි මෙන්න මෙහෙම සඳහන් වෙනවා. හැමතැනම ප්‍රදීප දැල්ුණා, දිවස් ලැබුණා, තීක්ෂණ නුවණක් ලැබුණා, යසසින් දිලිසෙන ශ්‍රද්ධාව හා ප්‍රඥාව මනාව පිහිටුණා, උසස් කුල සම්පත් ඇත්තෙක් බවට පත්ව කටයුතු කරා. අවසානයේ උතුම් නිවන අවබෝධ කරගන්න, ධර්මය අවබෝධ කරගන්න කෙනසුන් නසන්නට ඒ කළ මහා පින උපනිශ්‍රයක් වී තිබෙනවා. ඒකදීපීය හිමි, ඒකදීපීය කියන හාමුදුරුවෝ

සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ චිතකයට එක් පහනක් පූජා කළා. ඒ ආනිසංසය වනපොත අපිට කියා දෙනවා. 31 වාරයක් සක්දෙවිඳු බවට පත් වෙලා තියෙනවා. 28 වතාවක් සක්විති රජ බවට පත් වෙලා තිබෙනවා. තවත් විශේෂ අනුසස් බොහෝමයක් ලබාගෙන තිබෙනවා. පින්වතුනි, ඔබත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ සිහිපත් කරමින් පහන් ආලෝකයේ පූජා කරන්න. ඒ පහන් ආලෝකයේ පූජා කරන විට ඔබේ සිත පිරිසිදු භාවයට පත් කරගන්න. උතුම් බුදුහාමුදුරුවන්ගේ ගුණ හදවතේ ධාරණය කරගෙන පහන පූජා කරන්න. ඔබට ඒ තුලින් මහා ආනිසංසයක් ලැබෙනවා. මේ මා පැහැදිලි කර ඒ ස්වාමින් වහන්සේලාට ඒ ආත්ම භාවයන් වල බලන් ලැබුණ ආනිසංස කොයිතරම්ද කියලා. අපිත් අනාදිමත් කාලයක් තව සංසාරයේ ගමන් කරනවා. උතුම් ධර්මය අවබෝධ වෙනතෙක්, නිවන අවබෝධ වෙනතෙක්, නිවන ලබා ගැනීමතෙක් අපි සසර කටයුතු කරන්නට වෙනවා. ඒ කාල සීමාවේ අපිට නුවණ, ප්‍රඥාව, අවබෝධය මේ සියල්ල ලබාගෙන කටයුතු කරන්නට වෙනවා නිවන් අවබෝධ කරගන්නට. එනිසා මෙවැනි උතුම් පූජාවන් සිදු කරලා ප්‍රාර්ථනාවන් සිදු කරන්න ඔබට ඒ ප්‍රාර්ථනා ඔබේ සිතඟි පරිදි ඉටු කරගන්නට පුළුවන්.

0: පව් කිරීමෙන් තිරිසන් ආත්මභාවයක උපන්නහොත් දිගින් දිගටම අවසන් නොවන බියක් පවති. එමෙන්ම මඳ වූ සංසුන්කමක්වත් නැති හේයින් කිසිවිටක සිත පිනකට සලසාගත නොහැකිය.
1: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
2: සුදුල ගුවන්විදුලිය.

පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවෙ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේ. ධම්මපදය

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය.

ලෙස සඳපායා ආ එක් අසිරිමත් දිනයක සල්මලින් ගැවසීගත් ලුම්බිනි උයනේ පින්බර පුත් කුමරුවෙකුගේ උපත සිදුවන මොහොතේ දඹදිව් තලයේ තවත් පිටසක නිරංජනා නදී තර අභියස ජය භූමියකින් එක්තරා වෘක්ෂයක් මහ පොළොවින් ඉහළට පැන නැගුණා. දිස්පස් වසරක් මුළුල්ලේ ඒ කුමරුවානන් සමගින්ම වැඩුණු මේ මහා වෘක්ෂය අතෝඉති වෙහෙතුවා දේශාන්විතව නැගී සිටියේ තමන් සොයා ළඟ ළඟම පැමිණෙන ඒ මහා පින්වතානන් වහන්සේට සිවන සලසන්නට පෙරුම්දම් පුරමින් බලා සිටියක් මිනි. තම පහළවීමෙන් තිස්පස් වසරක් සපිරෙන දින වෙසක්සඳ මෝද වූ පින්බර රැයි තම සෙවනේ වැඩවිසිමින් වීරය කරන සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට සිහිල් පවන් සලමින් සේනා පිරිවරු පාපී මාරයාගේ අනේක අභියෝග හමුවේ උන්වහන්සේ හුදෙකලා නොකරමින් රැකවර නිසැදුවේ ඒ මහා වෘක්ෂයමයි. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් සම්බුදු බව ලබන මොහොතේ අප නොදුටු අසිරි දකින්නට වාසනාව ලද ශ්‍රී ගෞතම බෝධිරාජාණන් වහන්සේ අපිත් සැදැහින් වන්දනා කරමෝ.

යමෙ තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මය අනුව පිළිපදිනවා. ඔහු රාග ද්වේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහණදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේ. ධම්මපදය

සම්බුද්ධ ශාසනය භික්ෂු භික්ෂුණී උපාසික උපාසිකා යන සිවණ පිරිසෙන් සමන්විතයි. සිද්ධාර්ථ කුමරුන්ගේ සුළු මව වූ මහා ප්‍රජාපති ගෞතමිය පැවති දිවියට ඇතුළත් වී භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමට පෙරමග ගත්තේ අද වෙනි විරණ පොහොව දිනයකදී. අවස්ථා කිහිපයකදීම භික්ෂුණී ශාසනයට අවසර ලබා දෙන ලෙස මහා ප්‍රජාපති ගෞතමිය බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීම් කළද උන්වහන්සේ ඊට සුදුසු අවස්ථාවය නොවන බවට දන්වා එම අවස්ථාවන් ප්‍රතික්ෂේප කළා. නමුත් බුදුන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩවෙසෙන සමයෙහි මහා ප්‍රජාපති ගෞතමිය තවත් කුමාරිකාවන් 500 දෙනෙකු සමගින් එහි ගොස් පැවිදිවීමට අවසර ඉල්ලා සිටියේ අද වන් පොහොය දිනයකදී. පසුව ආනන්ද තෙරුන්ගේ මැදිහත් වීම මත අෂ්ට කරුධර්ම පනෝමින් බුදුන් වහන්සේ කාන්තාවන්ට ශාසනීය පැවිදිවීමට අවසර ලබා දුන්නා. මීට අමතරව තපස්සුබල්ලුක විළඳ දෙබෑයන් විසින් බුදුන් වහන්සේගේ කේශධාතු තැන්පත් කර ත්‍රිකුණාමලයේ ගිරිහඬු සෑය ඉදිකිරීම හා බුදුන් වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාපිල මහසෑයේ ඉදිකිරීම මැරවීමත් විළඳ පොහොය දිනේ

0: சுதிலே அன்விதுளிய
1: අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් අප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි ධම්මපදය යමකෝ.

සරුදේ නිසරු කොටත් දකින්නා වූ වැරදි කල්පනාවල එළඹුණු පුද්ගලයන් සරුදයක් දහමක්

නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන්නෝ සරු දෙයක්ම ලබන්නාහුය.

තෙමෙන්නාක්මෙන් භාවනාවට පුරුදු නොකල සිත රාගයෙන් තෙත්වේ. රාගය අභාවිත සිත විනිවිදගෙන යයි.

මෙලොවත් ශෝක වන්නේය, පරලොවත් ශෝක වන්නේය, දෙලොවමත් ශෝක වන්නේය. ඔහු තමාගේ කිලිටි කර්මය දැක

උතුංගු පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

0: සුදිල ගුවන්විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

මහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පෞකිරීමෙන් හොඳක් නොවෙයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇතිවෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්න.

අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා

පින්වත පව් කරන්නා මෙලොවත් ශෝක කරයි, ඒ වගේම පරලොවත් ශෝක කරයි, දෙලොවම ශෝක කරන ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් ශෝක කරන. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට ශෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමක

සම්බුද්ධ ශාසනය භික්ෂු භික්ෂුණී උපාසික උපාසිකා යන සිවණක් පිරිසෙන් සමන්විතයි. සිද්ධාර්ථ කුමරුන්ගේ සුළු මව වූ මහා ප්‍රජාපති ගෞතමිය පැවති දිවියට ඇතුළත් වී භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමට පෙරමග ගත්තේ අද වැනි බිරණ පොහොව දිනයකදී. අවස්ථා කිහිපයකදීම භික්ෂුණී ශාසනයට අවසර ලබා දෙන ලෙස මහා ප්‍රජාපති ගෞතමිය බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීම් කළද උන්වහන්සේ ඊට සුදුසු අවස්ථාවය නොවන බවට දන්වා එම අවස්ථාවන් ප්‍රතික්ෂේප කළා. නමුත් බුදුන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩවෙසෙන සමයෙහි මහා ප්‍රජාපති ගෞතමිය තවත් කුමාරිකාවන් 500 දෙනෙකු සමගින් එහි ගොස් පැවිදි වීමට අවසර ඉල්ලා සිටියේ අද වන් පොහොය දිනයකදී. පසුව ආනන්ද තෙරුන්ගේ මැදිහත් වීම මත අෂ්ට ගරුධර්ම පනෝමින් බුදුන් වහන්සේ කාන්තාවන්ට ශාසනීය පැවිදි වීමට අවසර ලබා දුන්නා. මීට අමතරව තපස්සුබල්ලුක විළඳ දෙබෑයන් විසින් බුදුන් වහන්සේගේ කේශධාතු තැන්පත් කර ත්‍රිකුණාමලයේ ගිරිගඬු සෑය ඉදිකිරීම හා බුදුන් වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාපිල මහා සෑයේ ඉදිකිරීම ලැබීමත් විනර පොහේ දිනේ වැදගත් කම් අතරට එක් වනවා.

මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්නා

ප්‍රථම ධර්ම සංගායනාව මීට අවුරුදු 2552 කට පෙර කුසිනාරා නුවර උපවර්තන සල්ලේනීදී අපි හැම දිනාගේම සම්බුදු පියාණන් වූ ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාවදාලා මේ බව පාවා නුවර සිට කුසිනාරා නුවර දක්වා වැඩම කරමින් සිටි මහා කාශ්‍යප මහරහතන් වහන්සේට දැනගන්නට ලැබුණා. අනතුරුව කුසිනාරා නුවරට වැඩම කළ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බොහෝ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීම නිසා හඬා වැළපෙන අයුරු දැක එම හිමිවරුන්ව ධර්මයෙන් සැනසුවා. මේ අතරදී සුබද්ද නම් භික්ෂූන් වහන්සේ ශෝක කරන හඬා වැළපෙන හිමිවරුන්ට මෙහෙම පැවසුවා. හිමිවරුනි, ශෝක නොකරන්න. අපි මේ මහා ශ්‍රමණයාගේ මිදුණා. මෙතෙක් කල මේ සුදුසුයි මේ නුසුදුසුයි කියමින් අපිව පීඩාවට පත් කළා. දැන් අපිට කැමති දේ කරන්නට පුළුවන්, අකමැති දේ නොකර ඉන්නට පුළුවන්. සුබද්ද භික්ෂුවගේ මෙම අසත්පුරුෂ කතාව ඇසු මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ කතාව දුටුවේ ගුරුවරයා ලෙස තබාගත යුතු ධර්ම විනයෙහි පිරිසිදු බව නැතිව යාමේ පෙර නිමිත්තක් ලෙසයි. මේ කාලයේ වෙනකොට සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාත් පිරිනුවන් පා තිබුණු නිසා ධර්ම විනය ආරක්ෂා කර ගැනීමට තමන් මූලික වී ක්‍රියාමාර්ගයක් ගත යුතු බව මහා කාශ්‍යප මහරහතන් වහන්සේට සිතුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ආනන්ද, අනුරුද්ධ, උපාලියන මහරහතන් වහන්සේලා සමග ධර්ම සංගායනාවක් පැවැත්වීමට තීරණය කළා. ඒ සඳහා සුදුසු ස්වාමීන් වහන්සේලා තෝරා ගැනීමට මහා කාශ්‍යප මහරහතන් වහන්සේට බාර කළා. ධර්මයේ සම්පූර්ණියම මතක තබාගෙන සිටිය ආනන්ද හිමියන් මේ වන විට රහත් ඵලය ලබා සිටි නැති නිසා උන්වහන්සේගේ අඩුව තබාගෙන රහතන් වහන්සේලා 499 නමක් තෝරාගනු ලැබුවා. ධර්ම සංගායනාව පැවැත්වීමට රජගානුවර සප්තපර්ණී විශාල මණ්ඩපයක් සකස් කළා. මේ කටයුතු සඳහා අජාසත් රජතුමාගෙන් බොහොම සහයක් ලැබුණා. ධර්ම සංගායනාවට පෙරදා රාත්‍රියේදී ආනන්ද ස්වාමීන් වහන්සේ රහත් ඵලයට පත් වූ නිසා උන්වහන්සේ සංගායනාවට වැඩම කළේ රහතන් වහන්සේ නමක් ලෙසයි. ආනන්ද රහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා 500 නමක් මෙම සංගායනාවට සහභාගී වුණා. බුදුරජාණන් වහන්සේගේ පිරිනුවන් පෑමෙන් අනතුරුව මාස 3කට පසුව යෙදුන නිකිණිපුන් පොහෝ දිනයක තමයි මේ ධර්ම සංගායනාව ආරම්භ කළේ. ධර්ම සංගායනාව කියන්නේ දරුවනේ, සම්බුදු පියාණන්ගේ දේශනා පිළිලකට කොටස් කර සැකසීමයි. ඒ වගේම සියලුම ධර්ම විනය ස්වාමීන් වහන්සේලා ඉදිරියේ විවෘත කිරීමයි. මෙහිදී මුලින්ම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් උපාලි මහරහතන් වහන්සේගෙන් විනයට අයිති සිල්පද හා විනයට සම්බන්ධ අනෙකුත් කරුණු විමසුවා. ඉන් අනතුරුව ආනන්ද මහරහතන් වහන්සේගෙන් ධර්මයේ කොටස විමසනු ලැබුවා. බුදුරජාණන් වහන්සේ වදාළ දීර්ඝ ධර්ම දේශනා එකතු කර දීඝනිකාය ලෙස නම් කළා. එම කොටස කටපාඩම් කරගෙන ඉදිරියට රැගෙන යාම බාර වුණේ ආනන්ද මහරහතන් වහන්සේටත් උන්වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවටත්. මධ්‍යම ප්‍රමාණයේ දේශනා එකතු කර මජ්ඣිම නිකාය ලෙස නම් කළ අතර එය සැරියුත් තෙරුන්ගේ ශිෂ්‍ය පිරිසට බාර වුණා. ඊට අමතරව සංයුත්ත නිකාය කොටස මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු ශිෂ්‍ය පරම්පරාවටත්, අංගුත්තර නිකාය අනුරුද්ධ මහරහතන් වහන්සේ ඇතුළු ශිෂ්‍ය පරම්පරාවටත්,
කුද්දක නිකාය සියලුම ස්වාමීන් වහන්සේලාටත් විනය කොටස උපාලි මහරහතන් වහන්සේ ඇතුළු ශිෂ්‍ය පිරිසටත් බාර වුණා. මෙම ධර්ම සංගායනාව මාස 3ක් පැවතුණු අතර මේ සඳහා රහතන් වහන්සේලා 500 නමක් සහභාගී වුණා. ඒ නිසා මේ ධර්ම සංගායනාව පංචසතිකා සංගායනාව නමින් හඳුන්වනු ලබනවා. දරුවනි, මේ විදියට මහරහතන් වහන්සේලා විසින් බොහෝම වෙහෙස මහන්සි වී රැකගෙන පැමිණි මේ ධර්ම විනය ආරක්ෂා කරගෙන ඉදිරියටත් රැගෙන යාමට අපි කවුරුත් අදිෂ්ඨාන කරගත යුතුයි. හැම දිනාටම තෙරුවන් සරණයි.

0: சுதிலு குவன்விதுளிய
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: පින් වෙත. පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරමින් ධම්මපදය යමකවත්
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

0: சுதிலே அன்விதுளிய
1: අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත්.

0: යහපත් දරුවාට ශාප කළ අයහපත් මවට සිදු වූ විපාකය. පෙර එක දවසක රේවත ස්වාමින් වහන්සේ ගංගා නදී තීරයේ සමවත් සුවයෙන් වැඩ සිටිනවා. මෙන්න මේ අවස්ථාවේ මේ ස්ථානයට එක්තරා ප්‍රේතියෙක් පැමිණෙනවා. මේ ප්‍රේතිය පැමිණිලා උන්වහන්සේගෙන් බීමට පැන් දෝතක් ඉල්ලනවා. පිංගුතුනි, මේ ස්වාමින් වහන්සේ ප්‍රේතියගෙන් අහනවා, මේ තරම් සිහිල් දිය ගලාගෙන යන ගංගාවක් අසලම ඔබ ඉඳ ඒ ගංගාවෙන්ම පැම්බොන්න පහසුකම තිබියදී ඇයි මගෙන් ඔබ පැන් ඉල්ලන්නේ කියලා. එවිට පින්වතුනි මේ ප්‍රේතිය පිළිතුරු දෙනවා, අනේ ස්වාමීනි, මේ ගඟේ ගලාගෙන යන ජල දහරාව මම පැන් ටිකක් අරගෙන බොන්න ගත්තාම ඒව සේරම මට ලේ බවට පත් වෙලා පේනවා. ලේ බවට පත් වෙනවා. එනිසා ස්වාමීනි, මට පැන් දෝතක් දෙන්න, දිය පිපාසාව සංසිඳුවා ගන්නට කියලා. පින්වතුනි, රේවත හාමුදුරුව ඇයගෙන්ම විමසන්නට වුණා, මේ කාරණාව මෙහෙම වීමට කුමක්ද සිදු වුන හේතුව කියලා. මෑ මනුලොව ඉපදිලා ඉන්න කාලේ මෑගේ පුතා පිංගුතුනි උත්තර කියලා පුතෙක් සිටියා. මේ උත්තර කියන පුතා හරිම සද්ධාවන්තයි. එක දවසක් කච්චායන ස්වාමින් වහන්සේට ඉතාම ශ්‍රද්ධාවෙන් යුක්තව දන් දෙනවා. මෙන්න මේ දන් දෙන අවස්ථාවේ මේ පුතාගේ මව මසුරුකමින් ලෝභකමින් පුතාට බැනවදින්නට වුණා. ඔය මහාන බමුණන්ට දන් දෙන්න එපා. දන් දීමෙන් ප්‍රතිඵලයක් නැහැ කියලා නොයෙක් කරුණු කීවා. ඒව පුතා අහන්නේ නැතුව කච්චායන හාමුදුරුවන්ට ගෞරවාන්විත වූ සිතින් යුතුව දන් පූජා කළා. අම්මගේ වචනේ අහපු නැති නිසා ඇය ශාප කරනවා. ඔබ ඔය දීපු දාණය පරලොවදී ඔබට ලේ බවට පත් වේවා කියලා. පින්වුතුනි, එක පුතාට නෙවෙයි එකතු වුණේ. අම්මා මිය පරලොව ගිහින් ප්‍රේත ලෝකයේ කිපුදුනා ප්‍රේතියක් බවට පත් වෙලා ආහාර අනුභවයක් ලබා ගන්න බෑ. ලැබෙන හැම දෙෙම, දකින හැම දෙෙම පින්වුතුනි ලේ බවට පත් වෙලා පේන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් අවබෝධ කරගන්න, කෙනෙක් සිදු කරන පින්කම අවතක් සේරුවෙන් දකින්නට එපා. ඒ කරන පින්කම බාල විදිහට කිරීමට උපදෙස් ලබා දෙන්නට එපා. ඒ කරන පින්කම වැළක්වීමට ඔබ කටයුතු සිදු කරන්නට එපා. පින්වුතුනේ විට ඔබට එහි පාපී ක්‍රියාවේ මහා ආදීනව ඔබේ පිටුපසින් ගමන් කරනවා. එනිසා මේ පුංචි බණපදයේ ජීවිතයට එකතු කරගන්න. ජීවිතයට එකතු කරගෙන පින්දහම් සිදු කරන්න, මනස එක අරමුණක තියාගෙන ලස්සනට පින්කම් සිදු කරලා මේ සාංසාරික භව ගමන කෙටි කරගෙන උතුම් නිවනට මඟ සාදා ගන්න.
1: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සුත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

0: රහතන් වහන්සේ වදාළ ගාථා. මට සිද්ධාර්ථ කුමාරයන්ගේ පුතා වෙන්න ලැබුණා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුතා වෙන්නටත් ලැබුණා. දෙපෙත්තින්ම පුත්‍රවණක් වෙන්න මට වාසනාව තිබුණා. එනිසා නුවණැති සබ්‍රහ්මචාරින් වහන්සේලා රාහුල භද්‍ර කියලා මට අමතනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍රයෙක් වන මාත් දහම් ඇස ලබා ගත්තා. ආශ්‍රව නැති කරගත්තා. පුනර්භවයත් නැති කරගත්තා. අරහත්වයට පත් වුණා. ලෝකයාගේ පුදසත්කාරවලට මං සුදුස්සෙක් වුණා. මං ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. ඒ අමා නිවන් සුව මං ලබා ගත්තා. ඒ වුණාට ලෝකෙ බොහෝ දෙනෙක් කාමෙන් අන්ධ වෙලා ඉන්නේ. කෙලෙස් දැල තුල පැටලිලා ඉන්නේ. තණ්හාවෙන් වැහිලා ඉන්නේ. ප්‍රමාදී ජනතාවගේ යහළුවා වන මාරයාට එයාල බැඳිලා ඉන්නේ. දැලක හිර වුණ මාළු රංචුවක් වගේ. මම නම් ඒ කාමයන් බැහැර කළා. ඒ මාර බන්ධනේ කඩල බිඳල දැම්මා. තණ්හාව මුලින්ම උදුරල දැම්මා. මම සිහිල්ලුනා. නිවිලා ගියා.
1: සුදිලේ ගුවන් විදුලිය

පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේය. ධම්මපදය අරහං

සම්බුද්ධ ශාසනය භික්ෂු භික්ෂුණී උපාසික උපාසිකා යන සිවණ පිරිසෙන් සමන්විතයි. සිද්ධාර්ථ කුමරුන්ගේ සුළු මව වූ මහා ප්‍රජාපති ගෞතමිය පැවති දිවියට ඇතුළත් වී භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමට පෙරමග ගත්තේ අද වැනි බිරණ පොහෝ දිනයකදී. අවස්ථා කිහිපයකදීම භික්ෂුණී ශාසනයට අවසර ලබා දෙන ලෙස මහා ප්‍රජාපති ගෞතමිය බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීම් කළද උන්වහන්සේ ඊට සුදුසු අවස්ථාව එනෝඩ බවට දන්වා එම අවස්ථාවන් ප්‍රතික්ෂේප කළා. නමුත් බුදුන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩවසෙන සමයේ මහා ප්‍රජාපති ගෞතමිය තවත් කුමාරිකාවන් 500 දෙනෙකු සමගින් එහි ගොස් පැවිදි වීමට අවසර ඉල්ලා සිටියේ අදවන් පොහොය දිනයකදී. පසුව ආනන්ද තෙරුන්ගේ මැදිහත් වීම මත අෂ්ට කරුධර්ම පනෝමින් බුදුන් වහන්සේ කාන්තාවන්ට ශාසනීය පැවිදි වීමට අවසර ලබා දුන්නා. මීට අමතරව තපස්සුබල්ලුක විලඳ දෙබෑයන් විසින් බුදුන් වහන්සේගේ කේශධාතු තැන්පත් කර ත්‍රිකුණාමලයේ ගිරිහඬු සෑය ඉදිකිරීම හා බුදුන් වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාපිල මහා සෑය ඉදිකිරීම ඇරඹීමත් විලඳ පොහොය දිනේ වැදගත් කම් අතරට එක් වනවා.

0: ලිපෙහි ගිනි මොලවනතෙක් කකුලුවා සැපයක් යයි සිතා සැලියෙහි ජල ක්‍රීඩා කළේය. ඒ සැබවින්ම රැවටීමකි. මේ වූ කලි තාවකාලික වූ කාමලෝකයෙහි සැපතට කදිම උදාහරණයකි. කම් රස විඳීමෙහි සදාකාලික සැපතක් කොයින්ද?
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ තොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල radio.lk අරහා මුළු ලොවටම
4: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදිල ගුවන්විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකල්ප

දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

පින්වත, ගමේ එහෙම නැත්තම් කැලෑවෙ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේය. ධම්මපදය

අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් අප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

මහසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්නා

0: ප්‍රථම ධර්ම සංගායනාව මීට අවුරුදු 2552 කට පෙර කුසිනාරා නුවර උපවර්තන සල්ලේනීදී අපි හැම දිනාගේම සම්බුදු පියාණන් වූ ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාවදාලා මේ බව පාවා නුවර සිට කුසිනාරා නුවර දක්වා වැඩම කරමින් සිටි මහා කාශ්‍යප මහරහතන් වහන්සේට දැනගන්නට ලැබුණා. අනතුරුව කුසිනාරා නුවරට වැඩම කළ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බොහෝ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීම නිසා හඬා වැළපෙන අයුරු දැක එම හිමිවරුන්ව ධර්මයෙන් සෙනසුවා. මේ අතරදී සුබද්ද නම් භික්ෂූන් වහන්සේ ශෝක කරන හඬා වැළපෙන හිමිවරුන්ට මෙහෙම පැවසුවා. හිමිවරුනි, ශෝක නොකරන්න. අපි මේ මහා ශ්‍රමණයාගේ මිදුණා. මෙතෙක් කල මේ සුදුසුයි මේ නුසුදුසුයි කියමින් අපිව පීඩාවට පත් කළා. දැන් අපිට කැමති දේ කරන්නට පුළුවන්, අකමැති දේ නොකර ඉන්නට පුළුවන්. සුබද්ද භික්ෂුවගේ මෙම අසත්පුරුෂ කතාව ඇසූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ කතාව දුටුවේ ගුරුවරයා ලෙස තබාගත යුතු ධර්ම විනයෙහි පිරිසිදු බව නැතිව යාමේ පෙර නිමිත්තක් ලෙසයි. මේ කාලයේ වෙනකොට සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාත් පිරිනුවන් පා තිබුණු නිසා ධර්ම විනය ආරක්ෂා කර ගැනීමට තමන් මූලික වී ක්‍රියාමාර්ගයක් ගත යුතු බව මහා කාශ්‍යප මහරහතන් වහන්සේට සිතුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ආනන්ද, අනුරුද්ධ, උපාලියන මහරහතන් වහන්සේලා සමග ධර්ම සංගායනාවක් පැවැත්වීමට තීරණය කළා. ඒ සඳහා සුදුසු ස්වාමීන් වහන්සේලා තෝරා ගැනීමට මහා කාශ්‍යප මහරහතන් වහන්සේට බාර කළා. ධර්මයේ සම්පූර්ණියම මතක තබාගෙන සිටිය ආනන්ද හිමියන් මේ වන විට රහත් ඵලය ලබා සිටි නැති නිසා උන්වහන්සේගේ අඩුව තබාගෙන රහතන් වහන්සේලා 499 නමක් තෝරාගනු ලැබුවා. ධර්ම සංගායනාව පැවැත්වීමට රජගානුවර සප්තපර්ණී විශාල මණ්ඩපයක් සකස් කළා. මේ කටයුතු සඳහා අජාසත් රජතුමාගෙන් බොහොම සහයක් ලැබුණා. ධර්ම සංගායනාවට පෙරදා රාත්‍රියේදී ආනන්ද ස්වාමීන් වහන්සේ රහත් ඵලයට පත් වූ නිසා උන්වහන්සේ සංගායනාවට වැඩම කළේ රහතන් වහන්සේ නමක් ලෙසයි. ආනන්ද රහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා 500 නමක් මෙම සංගායනාවට සහභාගී වුණා. බුදුරජාණන් වහන්සේගේ පිරිනුවන් පෑමෙන් අනතුරුව මාස 3කට පසුව යෙදුන නිකිණිපුන් පොහෝ දිනයක තමයි මේ ධර්ම සංගායනාව ආරම්භ කළේ. ධර්ම සංගායනාව කියන්නේ දරුවනේ සම්බුදු පියාණන්ගේ දේශනා පිළිලකට කොටස් කර සැකසීමයි. ඒ වගේම සියලුම ධර්ම විනය ස්වාමීන් වහන්සේලා ඉදිරියේ විවෘත කිරීමයි. මෙහිදී මුලින්ම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් උපාලි මහරහතන් වහන්සේගෙන් විනයට අයිති සිල්පද හා විනයට සම්බන්ධ අනෙකුත් කරුණු විමසුවා. ඉන් අනතුරුව ආනන්ද මහරහතන් වහන්සේගෙන් ධර්මයේ කොටස විමසනු ලැබුවා. බුදුරජාණන් වහන්සේ වදාළ දීර්ඝ ධර්ම දේශනා එකතු කර දීඝනිකාය ලෙස නම් කළා. එම කොටස කටපාඩම් කරගෙන ඉදිරියට රැගෙන යාම භාර වුණේ ආනන්ද මහරහතන් වහන්සේටත් උන්වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවටත්. මධ්‍යම ප්‍රමාණයේ දේශනා එකතු කර මජ්ඣිම නිකාය ලෙස නම් කළ අතර එය සැරියුත් තෙරුන්ගේ ශිෂ්‍ය පිරිසට භාර වුණා. ඊට අමතරව සංයුත්ත නිකාය කොටස මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු ශිෂ්‍ය පරම්පරාවටත්, අංගුත්තර නිකාය අනුරුද්ධ මහරහතන් වහන්සේ ඇතුළු ශිෂ්‍ය පරම්පරාවටත්, කුද්දක නිකාය සියලුම ස්වාමීන් වහන්සේලාටත් විනය කොටස උපාලි මහරහතන් වහන්සේ ඇතුළු ශිෂ්‍ය පිරිසටත් බාර වුණා. මෙම ධර්ම සංගායනාව මාස 3ක් පැවතුණු අතර මේ සඳහා රහතන් වහන්සේලා 500 නමක් සහභාගී වුණා. ඒ නිසා මේ ධර්ම සංගායනාව පංචසතිකා සංගායනාව නමින් හඳුන්වනු ලබනවා. දරුවනි, මේ විදියට මහරහතන් වහන්සේලා විසින් බොහෝම වෙහෙස මහන්සි වී රැකගෙන පැමිණි මේ ධර්ම විනය ආරක්ෂා කරගෙන ඉදිරියටත් රැගෙන යාමට අපි කවුරුත් අදිෂ්ඨාන කරගත යුතුයි. හැම දිනාටම තෙරුවන් සරණයි.
1: සොතිර කුවන් පෙතලියා.

0: ප්‍රාණඝාතාදී පස්පව් කොට මෙලව ශෝකීව පරලව අපායට ගොස් අනේක වූ දුක් විඳින්නේ නොමැතිව මේ මිනිස් ලෝකයේ මිනිස් ආත්මභාවයක් ලද මොහොතේ ගතසිත යහපතකටම යෙදවිය යුතුය.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

0: අම්බුත්ත ශාසනය භික්ෂු භික්ෂුණී උපාසික උපාසිකා යන සිවණක් පිරිසෙන් සමන්විතයි. සිද්ධාර්ථ කුමරුන්ගේ සුළු මව වූ මහා ප්‍රජාපති ගෞතමිය පැවති දිවියට ඇතුළත් වී භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමට පෙරමග ගත්තේ අද වැනි බිරණ පොහෝ දිනයකදී. අවස්ථා කිහිපයකදීම භික්ෂුණී ශාසනයට අවසර ලබා දෙන ලෙස මහා ප්‍රජාපති ගෞතමිය බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීම් කළද උන්වහන්සේ ඊට සුදුසු අවස්ථාව නොවන බවට දන්වා එම අවස්ථාවන් ප්‍රතික්ෂේප කළා. නමුත් බුදුන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩවෙසෙන සමයෙහි මහා ප්‍රජාපති ගෞතමිය තවත් කුමාරිකාවන් 500 දෙනෙකු සමගින් එහි ගොස් පැවිදිවීමට අවසර ඉල්ලා සිටියේ අද වන් පොහොය දිනයකදී. පසුව ආනන්ද තෙරුන්ගේ මැදිහත් වීම මත අෂ්ට ගරුධර්ම පනෝමින් බුදුන් වහන්සේ කාන්තාවන්ට ශාසනීය පැවිදිවීමට අවසර ලබා දුන්නා. මීට අමතරව තපස්සුබල්ලුක විළඳ දෙබෑයන් විසින් බුදුන් වහන්සේගේ කේශධාතු තැන්පත් කර ත්‍රිකුණාමලයේ ගිරිහඬු සෑය ඉදිකිරීම හා බුදුන් වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාවිල මහා සෑය ඉදිකිරීම ඇරඹීමත් බිනර පොහොය දිනේ වැදගත්කම් අතරට එක්වනවා.
1: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක් අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම. සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.
2: සුදිල ගුවන් විදුලිය

පින්වත සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි ධම්මපදය යමකවරු

චෛතසිකයන්ට හෙවත් සිතේ ඇතිවන ගතිවලට සිත පෙරටුවන්නේය. ඒ ගති සිත තුළ ශේෂ්ඨ කොට පවතින් නොය, සිතින්ම උපදින් නොය. ඒ නිසා යමෙක් නරක කිලිටි සිතින් යමක් කියයි නම් කරයි නම් කරත්තේ අඳින ගුණා අනුව රෝදය යන්නාක් මෙන් ඔහු

චෛතසිකයන්ට හෙවත් සිතේ ඇතිවන ගතිවලට සිත පෙරටුවන්නේය. ඒ ගති සිත තුළ ශේෂ්ඨකොට පවතින් නොය, සිතින්ම උපදින් නොය. ඒ නිසා යමෙක් හොඳ පහන් සිතින් යමක් කියයි නම් කරයි නම් සිරුර නොහැර යන සෙවනැල්ල මෙන් ඔහු පසුපස්සේ සැපය ලුහුබ

මට ගැසුවේය, මා පෙරද වූයේය, මා සතු දේ පැහැර ගත්තේය. යනුවෙන් යම් කෙනෙක් ක්‍රෝධ බඳීද ඔවුන්ගේ වෛරය නොසන්සිඳේ.

බැන්නේය, මට ගැසුවේය, මා පැරද වූයේය, මා සතුදේ පැහැරගත්තේය යනුවෙන් යම් කෙනෙක්

ලෝකයේ කිසිදාක වෛරයෙන් වෛරයෝ නොසන්සිඳෙත්, අවෛරයෙන්ම වෛරයෝ සංසිඳෙත්. මෙය පෙර සිට පවතින ස්වභාවයකි.

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

0: පව් කිරීමෙන් තිරිසන් ආත්මභාවයක උපන්න හොත් දිගින් දිගටම අවසන් නොවන බියක් පවතී. එමෙන්ම මඳ වූ සංසුන්කමක්වත් නැති හේයින් කිසි විටක සිත පිනකට සලසා ගත නොහැකිය.
1: සුදිලි ගුවන් විදුලියයි.

0: පින්වතුනි, කොට්ටයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස මොනවාද? ඔබ අප්‍රමාණව කොට්ට පූජා කරලා ඇති. හිස තබන ඒ කොට්ට කොයිතරම් පූජා කරලා ඇද්ද? කල්පනා කරලා බලන්න, ගෙදරක සාංගික දානයක් පූජා කරන විට ඒ සාංගික දානයට එකතු කරගන්නවනේ ඔබ කොට්ටයක්. එය පූජා කරනවා. නමුත් එහි ආනිසංස සමුදාය ඔබ දන්නේ නැහැ. හැබැයි එය පූජා කළ යුතුවන්නේ සද්ධාවෙන්, ගෞරවයෙන්. සිත සකස් කරගෙන පූජා කරන්න. ඒ පූජා කිරීමේ ආනිසංස හයක් පිළිබඳව සඳහන් වෙනවා. අසන්නේ ආනිසංස වටිනා කොට්ට ලැබෙනවා. සංසාරයේ ඔබට ඒවා නැවත ලැබෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි සිත එක අරමුණෙහි පවත්වාගෙන විසීමට ශක්තිය ලැබෙනවා. ඉන්ද්‍රිය දමනයෙන් යුක්ත වෙනවා. සිත, කය, වචනය කියන තුන්දොර සංවර කරගෙන යහපත් ඉන්ද්‍රිය දමනයෙන් යුක්තව ඔබට කටයුතු කිරීමේ හැකියාව ඇති වෙනවා. සිත සමාධිගත කර ගැනීමේ හැකියාව ඇති වෙනවා. වත් පිළිවෙත්, ආචාර සමාචාර උතුම් ගුණධර්ම වලින් ඔබේ ජීවිතය පිරිපුන් ජීවිතයක් බවට පත් වෙනවා. බෝධිපාක්ෂික ධර්මයන් හා ත්‍රිශික්ෂාවන්ගෙන් අනුගමනය කිරීමට ඔබට ශක්තිය ලබා ගන්නට පුළුවන්. යහපත් ධර්මානුකූල ජීවිතයකට හේතු වෙන, මඟ කියා දෙන මහා පින්කමක් තමයි කොට්ටයක් පූජා කිරීමේ ආනිසංසය.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ, සුදිල ගුවන් විදුලිය.

0: පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩිය යුතුය. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ. ධම්මපදය පණ්ඩිත වග්ගය.
1: අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලියේ සිහිපත් කිරීම.

0: சுதிலே குவன்விதுலிய
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: නවයක් මතුක් වින්දා. එන්න එන්නම අමාරුයි. තමන්ගේ අතින් සිදුවෙච්ච වැරදි එකින් එක සිතුවම් පටයක්සේ තමන් ඉදිරියේ පේන්න පටන් ගත්තා. මෙතරම්ම විනාශකාරී විදිහට බුදුරජාණන් වහන්සේට විරුද්ධව කටයුතු කරද්දී උන්වහන්සේ ඒ කිසිවකට විරුද්ධව කිසිවක් නොකළ අයුරු මතක් වුණා. දේවදත්තට බුදුරජාණන් වහන්සේ දැකීමේ ආශාවක් උපන්නා.
1: අනේ මාව කොහොම හරි බුදුරජාණන් වහන්සේව දකින්න එක්කගෙන යන්න. මට ගිය යන්න කලින් උන්වහන්සේව දැකගත්තොත් ඇති. අනේ
2: දේවදත්තට උපස්ථාන කරපු පිරිස ඔහුව ඇඳක තබාගෙන සැවත් නුවර බලා පිටත් වුණා. සැවත් නුවර ජේතවනය බලා ගමන් කරද්දී අසල පොකුණක් දැක ඔහුට පිපාසයක් ඇති වුණා. බලවත් පිපාසයක් ඇති වුණා. ඒ වගේම ඇඟපත පුරා මහා දැවිල්ලක් හටගත්තා. ඔහුට පොකුණට බසින්නට ආශාවක් ඇති වුණා. උපස්ථාන කරන පිරිස ඇඳ බිමින් තිබ්බා. දේවදත්ත අමාරුවෙන් වාඩි වෙලා හිටගත්ත විතරයි පොළොවින් ගිනි දැල්ලවිත් දේවදත්ත වෙලා ගත්තා. ඒ අවසන් මොහොතේ ජේතවනාරාමයේ දෙස බලා එසේ කියමින් දේවදත්ත පොළොවේ කිනා බැස්සා. මේ සිදුවීම බුදුරජාණන් වහන්සේට සැලවීමෙන් පසු මෙම ගාථාව වදා

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමට සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා

0: රාදා දිනයකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක් අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම. සෑම සෙනසුරාදා දිනයකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනයකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.
1: සම්බුද්ධ ශාසනය භික්ෂු භික්ෂුණී උපාසික උපාසිකා යන සිවණක් පිරිසෙන් සමන්විතයි. සිද්ධාර්ථ කුමරුන්ගේ සුළු මව වූ මහා ප්‍රජාපති ගෞතමිය පැවති දිවියට ඇතුළත් වී භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමට පෙරමග ගත්තේ අද වෙනි බිරණ පොහෝ දිනයකදී. අවස්ථා කිහිපයකදීම භික්ෂුණී ශාසනයට අවසර ලබා දෙන ලෙස මහා ප්‍රජාපති ගෞතමිය බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීම් කළද උන්වහන්සේ ඊට සුදුසු අවස්ථාවය නොවන බවට දන්වා එම අවස්ථාවන් ප්‍රතික්ෂේප කළා. නමුත් බුදුන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩවෙසෙන සමයෙහි මහා ප්‍රජාපති ගෞතමිය තවත් කුමාරිකාවන් 500 දෙනෙකු සමගින් එහි ගොස් පැවිදිවීමට අවසර ඉල්ලා සිටියේ අද වන් පෝය දිනයකදී. පසුව ආනන්ද තෙරුන්ගේ මැදිහත් වීම මත අෂ්ට ගරුධර්ම පනෝමින් බුදුන් වහන්සේ කාන්තාවන්ට ශාසනීය පැවිදිවීමට අවසර ලබා දුන්නා. මීට අමතරව තපස්සුබල්ලුක විලඳ දෙබෑයන් විසින් බුදුන් වහන්සේගේ කේශධාතු තැන්පත් කර ත්‍රිකුණාමලයේ ගිරිහඬු සෑය ඉදිකිරීම හා බුදුන් වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාපිල මහසෑය ඉදිකිරීම ලැබීමත් විනර පොහේ දිනේ වැදගත්කම් අතරට එක්.

0: சுதிலு குவன்விதுளிய
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින් වෙත. පින් කළ තැනැත්තා මෙලවත් සතුටු වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුටු වෙනවා. ඒ විතරක්ද, ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුටු වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවත්.

පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩි යුතුය. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ ධම්මපදය පණ්ඩිත වග්ගය.

දේ නිසරු කොටත් දකින්නා වූ වැරදි කල්පනාවල එළඹුණු පුද්ගලයන් සරු දෙයක් දහමක් නොලබන්නේය.

නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන්නෝ සරු දෙයක්ම ලබන්නාහුය.

වැස්සෙන් තෙමෙන්නාක් මෙන් භාවනාවට පුරුදු නොකල සිත රාගයෙන් තෙත්වේ. රාගය අභාවිත සිත විනිවිද.

භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් තෙත් නොවේ. රාගය භාවිත සිත විනිවිද ගෙන නොයන්නේය.

මෙලොවත් ශෝකවන්නේය, පරලොවත් ශෝකවන්නේය, දෙලොවමත් ශෝකවන්නේය. ඔහු තමාගේ කිලිටි කර්මය දැක

0: පින්වත පව් කරන්නා මෙලොවත් ඇවෙනවා. ඒ වගේම පරලොවත් ඇවෙනවා. මෙලව පරලව දෙලොවම ඇවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් ඇවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමකවත්.
1: අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

මිනිසුන් අතිසයින් ආලවන්ත වූ මේ පස්කම් සැපතෙහි දොස් විමසමින් හැකි වයසකදී තපසට යා යුතුය. එසේ නොවහොත් මිනිසෙකු ගසෙහි මුල සිඳිනතෙක් ගස උඩ පළ රස විඳිමින් සිටියා බඳුය.

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

අවස්ථාව එනෝඩ බවට දන්වා එම අවස්ථාවන් ප්‍රතික්ෂේප කළා. නමුත් බුදුන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩවසෙන සමයෙහි මහා ප්‍රජාපති ගෞතමිය තවත් කුමාරිකාවන් 500 දෙනෙකු සමගින් එහි ගොස් පැවිදි වීමට අවසර ඉල්ලා සිටියේ අදවන් පෝය දිනයකදී. පසුව ආනන්ද තෙරුන්ගේ මැදිහත් වීම මත අෂ්ට කරුධර්ම පනෝමින් බුදුන් වහන්සේ කාන්තාවන්ට ශාසනීය පැවිදි වීමට අවසර ලබා දුන්නා. මීට අමතරව තපස්සුබල්ලුක විළඳ දෙබෑන් විසින් බුදුන් වහන්සේගේ කේශධාතු තැන්පත් කර ත්‍රිකුණාමලයේ ගිරිහඬු සෑය ඉදිකිරීම හා බුදුන් වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාපිල මහ සෑය ඉදිකිරීම ලැබීමත් විනර පොහේ දිනේ වැදගත් කම් අතරට එක් වනවා.

ම ලබන්නවා දියුණුවක්ම ලබන්නවා. එය ලෞතුරු ධර්මය. ධම්මපදය යමකවා.

පින්වත සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු හයට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන්විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන්විදුලිය සමගයි.

0: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

යහපත් දරුවාට ශාප කළ අයහපත් මවට සිදු වූ විපාකය. පෙර එක දවසක රේවත ස්වාමින් වහන්සේ ගංගා නදී තීරයේ සමවත් සුවයෙන් වැඩ සිටිනවා. මෙන්න මේ අවස්ථාවේ මේ ස්ථානයට එක්තරා ප්‍රේතියෙක් පැමිණෙනවා. මේ ප්‍රේතිය පැමිණිලා උන්වහන්සේගෙන් බීමට පැන් දෝතක් ඉල්ලනවා. පිංගුතුනි, මේ ස්වාමින් වහන්සේ ප්‍රේතියගෙන් අහනවා, මේ තරම් සිහිල් දිය ගලාගෙන යන ගංගාවක් අසලම ඔබ ඉඳ ඒ ගංගාවෙන්ම පැම්බොන්න පහසුකම තිබියදී ඇයි මගෙන් ඔබ පැන් ඉල්ලන්නේ කියලා. එවිට පින්වත්නි මේ ප්‍රේතිය පිළිතුරු දෙනවා, අනේ ස්වාමීනි, මේ ගඟේ ගලාගෙන යන ජල දහරාව මම පැන් ටිකක් අරගෙන බොන්න ගත්තාම ඒව සේරම මට ලේ බවට පත් වෙලා පේනවා. ලේ බවට පත් වෙනවා. එනිසා ස්වාමීනි, මට පැන් දෝතක් දෙන්න, දිය පිපාසාව සංසිඳුවා ගන්නට කියලා. පින්වතුනි, රේවත හාමුදුරුව ඇයගෙන්ම විමසන්නට වුණා මේ කාරණාව මෙහෙම වීමට කුමක්ද සිදු වුණ හේතුව කියලා. මෑ මනුලොව ඉපදිලා ඉන්න කාලේ මෑගේ පුතා පිංගුතුනි උත්තර කියලා පුතෙක් සිටියා. මේ උත්තර කියන පුතා හරිම සද්ධාවන්තයි. එක දවසක් කච්චායන ස්වාමින් වහන්සේට ඉතාම ශ්‍රද්ධාවෙන් යුක්තව දන් දෙනවා. මෙන්න මේ දන් දෙන අවස්ථාවේ මේ පුතාගේ මව මසුරුකමින් ලෝභකමින් පුතාට බැනවදින්නට වුණා. ඔය මහාන බමුණන්ට දන් දෙන්න එපා. දන් දීමෙන් ප්‍රතිඵලයක් නැහැ කියලා නොයෙක් කරුණු කීවා. ඒව පුතා අහන්නේ නැතුව කච්චායන හාමුදුරුවන්ට ගෞරවාන්විත වූ සිතින් යුතුව දන් පූජා කළා. අම්මගේ වචනේ අහපු නැති නිසා ඇය ශාප කරනවා. ඔබ ඔය දීපු දාණය පරලොවදී ඔබට ලේ බවට පත් වේවා කියලා. පින්වුතුනි, එක පුතාට නෙවෙයි එකතු වුණේ. අම්මා මිය පරලොව ගිහින් ප්‍රේත ලෝකයේ කිපුදුනා ප්‍රේතියක් බවට පත් වෙලා ආහාර අනුභවයක් ලබා ගන්න බෑ. ලැබෙන හැම දෙයක්ම, දකින හැම දෙයක්ම පින්වුතුනි ලේ බවට පත් වෙලා පේන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් අවබෝධ කරගන්න, කෙනෙක් සිදු කරන පින්කම අවතක් සේරුවෙන් දකින්නට එපා. ඒ කරන පින්කම බාල විදිහට කිරීමට උපදෙස් ලබා දෙන්නට එපා. ඒ කරන පින්කම වැළක්වීමට ඔබ කටයුතු සිදු කරන්නට එපා. පින්වුතුනේ විට ඔබට එහි පාපී ක්‍රියාවේ මහා ආදීනව ඔබේ පිටුපසින් ගමන් කරනවා. එනිසා මේ පුංචි බණපදයේ ජීවිතයට එකතු කරගන්න. ජීවිතයට එකතු කරගෙන පින්දහම් සිදු කරන්න, මනස එක අරමුණක තියාගෙන ලස්සනට පින්කම් සිදු කරලා මේ සාංසාරික භව ගමන කෙටි කරගෙන උතුම් නිවනට මඟ සාදා ගන්න.

0: சுதிலே குவன்விதுலிய
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවග්ග.
1: අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලියේ සිහිපත් කිරීම.

සම්බුද්ධ ශාසනය භික්ෂු භික්ෂුණී උපාසික උපාසිකා යන සිවණක් පිරිසෙන් සමන්විතයි. සිද්ධාර්ථ කුමරුන්ගේ සුළු මව වූ මහා ප්‍රජාපති ගෞතමිය පැවති දිවියට ඇතුළත් වී භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමට පෙරමග ගත්තේ අද වැනි විරණ පොහෝ දිනයකදී. අවස්ථා කිහිපයකදීම භික්ෂුණී ශාසනයට අවසර ලබා දෙන ලෙස මහා ප්‍රජාපති ගෞතමිය බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීම් කළද උන්වහන්සේ ඊට සුදුසු අවස්ථාවය නොනබවට දන්වා එම අවස්ථාවන් ප්‍රතික්ෂේප කළා. නමුත් බුදුන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩවෙසෙන සමයෙහි මහා ප්‍රජාපති ගෞතමිය තවත් කුමාරිකාවන් 500 දෙනෙකු සමගින් එහි ගොස් පැවිදිවීමට අවසර ඉල්ලා සිටියේ අද වන් පොහොය දිනයකදී. පසුව ආනන්ද තෙරුන්ගේ මැදිහත් වීම මත අෂ්ට ගරුධර්ම පනෝමින් බුදුන් වහන්සේ කාන්තාවන්ට ශාසනීය පැවිදිවීමට අවසර ලබා දුන්නා. මීට අමතරව තපස්සුබල්ලුක විළඳ දෙබෑයන් විසින් බුදුන් වහන්සේගේ කේශධාතු තැන්පත් කර ත්‍රිකුණාමලයේ ගිරිහඬු සෑය ඉදි කිරීම හා බුදුන් වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාපිල මහසෑයේ ඉදිකිරීම ලැබීමත් බිනර පොහේ දිනේ වැදගත්කම් අතරට එක්වනවා.

සරුදේ නිසරු කොටත් දකින්නා වූ වැරදි කල්පනාවල එළඹුණු පුද්ගලයන් සරුදයක් දහමක් නොලබ

නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන්නෝ සරු දෙයක්ම ලබන්නාහුය.

උම්වැස්සෙන් තෙමෙන්නාක් මෙන් උම්භාවනාවට පුරුදු නොකල සිත රාගයෙන් තෙත්වේ. රාගය අභාවිත සිත විනිවිදගෙන යයි.

භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් තෙත් නොවේ. රාගය භාවිත සිත විනිවිද ගෙන නොයන්නේය.

මෙලොවත් සෝක වන්නේය, පරලොවත් සෝක වන්නේය, දෙලොවමත් ශෝක වන්නේය. ඔහු තමාගේ කිලිටි කර්මය දැක

මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෞතුරු ධර්මයයි. ධම්මපදය යමක.

පින්වත. හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාත් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ

0: ගුවන් විදුලිය.
1: මහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රණ්ඩු ඇතිවන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරුකීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තැන තැන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.

පින්වත පව් කරන්නා මෙලොවත් ඇවෙනවා. ඒ වගේම පරලොවත් ඇවෙනවා. මෙලව පරලව දෙලොවම ඇවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් ඇවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය.

මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

0: ප්‍රාණඝාතාදී පස්පව් කොට මෙලව ශෝකීව පරලව අපායට ගොස් අනේක වූ දුක් විඳින්නේ නොමැතිව මේ මිනිස් ලෝකයේ මිනිස් ආත්මභාවයක් ලද මොහොතේ ගත සිත යහපතකටම යෙදවිය යුතුය.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.

පින්වත පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යමකවරු.

0: සම්බුද්ධ ශාසනය භික්ෂු භික්ෂුණී උපාසික උපාසිකා යන සිවණක් පිරිසෙන් සමන්විතයි. සිද්ධාර්ථ කුමරුන්ගේ සුළු මව වූ මහා ප්‍රජාපති ගෞතමිය පැවිදි දිවියට ඇතුළත් වී භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමට පෙරමග ගත්තේ අද වැනි බිරණ පොහෝ දිනයකදී. අවස්ථා කිහිපයකදීම භික්ෂුණී ශාසනයට අවසර ලබා දෙන ලෙස මහා ප්‍රජාපති ගෞතමිය බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීම් කළද උන්වහන්සේ ඊට සුදුසු අවස්ථාව එනෝඩ බවට දන්වා එම අවස්ථාවන් ප්‍රතික්ෂේප කළා. නමුත් බුදුන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩවසෙන සමයේ මහා ප්‍රජාපති ගෞතමිය තවත් කුමාරිකාවන් 500 දෙනෙකු සමගින් එහි ගොස් පැවිදි වීමට අවසර ඉල්ලා සිටියේ අද වන් පොහොය දිනයකදී. පසුව ආනන්ද තෙරුන්ගේ මැදිහත් වීම මත අෂ්ට කරුධර්ම පනෝමින් බුදුන් වහන්සේ කාන්තාවන්ට ශාසනීය පැවිදි වීමට අවසර ලබා දුන්නා. මීට අමතරව තපස්සුබල්ලුක බිළඳ දෙබෑයන් විසින් බුදුන් වහන්සේගේ කේශධාතු තැන්පත් කර ත්‍රිකුණාමලයේ ගිරිහඬු සෑය ඉදිකිරීම හා බුදුන් වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාපිල මහසෑය ඉදිකිරීම ඇරඹීමත් බිළඳ පොහොය දිනේ වැදගත් කම්මන්තරට එක්වනවා.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

0: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

අධාර්මිකව ජීවත් වනවාට වඩා ධාර්මිකව මිය යාම උතුම්ය. ඒ ආකාරයට දේශනා කරන ලද බුදුබණ සිහිකොට පින්දහම් සිදුකොට සත්‍ය වශයෙන්ම නිවනට පැමිණෙන්න

0: යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මයානුව පිළිපදිනවා නම් ඔහු රාග ద్వේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහානදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේ. ධම්මපදය යමක වගේ
1: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමට සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.
2: සුදිල ගුවන් විදුලිය

0: වෛරයෙන් වෛරය නොසන්සිඳේ. අවෛරයෙන් වෛරය සංසිඳේ.
1: ඒ දිනවල අපගේ බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමේ වැඩ සිටියේ. ඒ සැවැත්නුවරම බොහෝම සතුටින් තරුණ මව්පිය දෙපළක් ජීවත් වුණා. ඔවුන්ට ලස්සන දරු සිඟිත්තෙක් ලැබුණා. දවසක් මේ තරුණ අම්මට පුදුම සහගත දෙයක් දකින්නට ලැබුණා. ගෙයි තොටිල්ලේ නිදා සිටි දරුවා අසල කවුදෝ කෙනෙක් සිටගෙන සිටියා. කළුම කළුයි. ලොකු වැස් දෙකකුත් තිබුණා. දල දෙකත් එළියට ඇවිදින් තිබුණා. ඒ වෙලාවේ අම්මා බය වුණා. දරුවට අනතුරක් වෙයි කියලා කෑ ගහගෙන ගෙට දුවගෙන ආවා. එතකොටයි පැහැදිලිවම දැක්කේ ඒ යක්ෂණිය. ඒ යකින්නි හයියෙන් hina වෙලා නොපෙනී ගියා. ළඟට ගිහින් බලන විට දරුවා මැරිලා හිටියා. ඒ යකින්නි මේ දරුවගේ ලී බීලා. ඒ අම්මයි තාත්තයි හොඳටම ඇඬුවා. ඒ මව්පියන්ට ආයිමත් දරු සිඟිත්තෙක් ලැබුණා. අර යක්ෂණී කොහෙන් හරි මතු වෙලා එනවා. ඒ දරු සිඟිත්තවත් මේ පෞකාර යක්ෂණී බිලිගත්තා. ඒ වතාවෙත් අම්මයි තාත්තයි හොඳටම ඇඬුවා. ආයිමත් ඒ මව්පියන්ට ලස්සන දරු සිඟිත්තෙක් ලැබුණා. අම්මයි තාත්තයි හරිම බයෙන් ඉන්නේ දැන්. මෙයාලට හිතාගන්න බැහැ මේ සිදුවෙන්නේ මොකද්ද කියලා. මැණිකක් වගේ ආදරයෙන් මේ දරුවව ආරක්ෂා කරගෙන හිටියා. දවසක් මේ අම්මා නාන තොටුපළට දරුව රැගෙන ගියා. දරුවව නාවල ඉවුරින් තියලා අම්මා නාන්න පටන් ගත්තා. ඈතින් කළු පාට තිතක් වගේ දෙයක් එන හැටි එක්වරම අම්මට දකින්නට ලැබුණා. අම්මට කාරණේ වැටහුණා.
2: අනේ මගේ පුදු සමින්නුනේ, ඔන්න යක්ෂණී මගේ දරුවට හේගන්නේනවා.
1: අම්මා විදුලියක් වගේ දුවගෙන ඇවිදින් දරුවව තුරුළු කරගත්තා. එක

0: හුස්මට පාර දිගේ දුවන්න පටන් ගත්තා. මිනිසුන් පුදුමයෙන් වගේ බලා ඉන්නවා. අම්මා කෑ ගහමින් පාර දිගේ දුවනවා.
1: අනේ අනේ මගේ දරුවා බේරගන්න, මගේ දරුවා බේරගන්න කවුරුත් නැද්දෝ නේ.
0: ටිකෙන් ටික යක්ෂණිය අම්මා ළඟට එනවා. අම්මා කෙලින්ම දිව්වේ ජේතවනාරාමයටයි. ඒ අම්මගේ වාසනාව, මේ දරුවගෙත් වාසනාව. බුදුරජාණන් වහන්සේ දම් සභා මණ්ඩපේ වැඩ හිටියා. අම්මා විලාප තියාගෙන දුවගෙන ඇවිදින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ දරුවව තිබ්බා.
1: අනේ මගේ බුදුරජාණන් වහන්සේ, අනේ මගේ දරුවව බේරලා දෙන්න බුදුරජාණන් වහන්සේ. මේ දරුවව වහන්සේට බාරයි, මේ දරුවව ආරක්ෂා කරගනු සේක්වා. අනේ මගේ බුදුරජාණන් වහන්සේ, යක්ෂණියක් ඇවිදින් කලින් දරුවන් දෙදෙනාම කෝරලා දැම්මා. මගේ මේ දරුවවත් බිල්ලට ගන්න ආයෙමත් යාවා.
0: යක්ෂණිය ජේතවනාරාමයට ඇතුළු වුණේ නැහැ. දොරටුව ළඟ නැවතී හිටියා. බුදුරජාණන් වහන්සේ යක්ෂණියට කතා කළා. ළඟට එන්න කිව්වා. යක්ෂණිය බයෙන් බයෙන් බොහෝම තැති අරගෙන කරබාගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරියට ආවා. ඇවිදින් පැත්තකින් වාඩි වුණා. තථාගතයන් වහන්සේ මෙසේ වදාළා. එම්බා යක්ෂණිය, දැන් නුඹ මාමේ කියන ගාථාව හොඳින් අසාගෙන ඉන්න ඕන. අර්ථය සිහි කරන්න ඕන. ඔය පෞකාර ජීවිතයෙන් නිදහස් වීමට එතකොට නුඹට පුළුවන් වේවි. මේ ළමයි මරාගෙන කණේක දැන්වත් නවත්වා දමාපන්. මේ වෛරය දිගින් දිගට ගෙනියන්න එපා. මෙන්න මේ ගාථාව හොඳින් තේරුම් ගත යුතුයි.

0: තාක්ෂණය අඳන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. රැස්සුණු පිරිසට මේ ගැන මහා කුතුහලයක් ඇති වුණා. මේ ප්‍රශ්නය කුමක්ද කියා කාටවත්ම තේරුනේ නැහැ. ඈත අතීතේ මිනිස් ලෝකයේ සිදු වූ දෙයක් භව ගණනක් තිස්සේ පලිගැනීම් වලට ගොදුරුව එන ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ කියා දුන්නා. මේක අද ඊයේ සිදු වූ දෙයක් නොවේ. එක්තරා කාලෙක මේ යක්ෂණියයි මේ අම්මයි එකම පවුලේ බිරින්දෑවරුන් දෙදෙනෙක් වෙලා හිටියා. වෙන කොහේවත් නෙවෙයි, මේ සැවැත් නුවරමයි. ඒක මෙන්න මෙහෙමයි වුනේ. ධනවත් කෙනෙක් එක්තරා කාන්තාවක් සමග විවාහ වුණා. නමුත් ඒ කාන්තාවට දරුවන් ලැබුණේ නැහැ. ඔහුගේ පවුලේ මව්පියන් ඒ ගැන කනගාටු වුණා. දරු සම්පත් නැති වුණොත් පරම්පරාව විනාශ වෙනවා කියලා රණ්ඩු දබර ඇති කළා. අන්තිමේදී තවත් කාන්තාවක් ගෙදරට කැන්දන් ආවා. ඒ කාන්තාවට බොහෝම සැලකිලි ලැබුණා. කලින් විවාහ වුණු කාන්තාව නැයට ඊර්ෂ්‍යා කළා.
1: නංගි, මට නම් දරු සම්පතක් ලබන්න තරම් වාසනාවක් නැහැ තමයි. නමුත් නංගිට දරු සම්පතක් ලැබෙන්න හිටියොත් මට කියන්නකෝ, මං නංගිට උදව් කරන්නම්.
0: ටික කලකින් දෙවැනි කාන්තාවට දරු සම්පතක් පිහිටියා. ඇයට හරිම සතුටුයි. ඇය හැමෝටම කිව්වා. පළමු කාන්තාවටත් කිව්වා. එතකොට ඒ පළමු කාන්තාවගේ ඇස් රතු වුණා. මූණ පළල් වුණා. ඊර්ෂ්‍යාවක් ඇති වුණා. හොර රහසේම මව් කුසේදීම දරුවා මැරෙන බෙහෙත් දුන්නා. දරුවා මැරුණා. අම්මා යාන්තමින් බේරුණා. කාටවත්ම මේ කරුණ හොයාගන්න බැරි වුණා. ඒ දෙවැනි කාන්තාවට ආයෙමත් දරු සම්පතක් පිහිටියා. ඇය ආයෙමත් සතුටු වුණා. හැමෝටමත් කිව්වා. ඒ වතාවෙදිත් අර කලින් කාන්තාව මව් කුසේ සිටින දරු සම්පත වෙනසෙන්න හොර රහසේම බෙහෙත් දුන්නා. ඒ දරුවත් මැරුවා. ඒ වතාවෙදී ගෙදර සියලු දෙනාම පළමු කාන්තාව සැක කළා. රණ්ඩු දබර ඇති වුණා. කලක් ගත වෙනකොට දෙවැනි කාන්තාවට ආයෙමත් දරු සම්පතක් පිහිටියා. මේ වතාවේ ඇය කාටවත්ම ඒ ගැන කිව්වේ නැහැ. ඉතාම පරිස්සමින් දරු සම්පත රැකගන්න මහන්සි ගත්තා. මව් කුසේ දරුවා වැඩෙද්දී ඒ අම්මගේ කුස ඉදිරියට මෙරාවා. එතකොට අර නපුරු ස්ත්‍රිය මේ රහස දැනගත්තා. ඇයට ආයෙමත් දරුවව මරණ කල්පසුමක් නැහැ. ඇය හොර රහසේම දරුවා මැරෙන්න බෙහෙත් දුන්නා. මව් කුසේම මේ දරුවත් මැරුණා. නමුත් ඒ දරුවා මව් කුස තුල වැඩුණු දරුවෙක් නිසා අම්මත් මරණාසන්න වුණා. ඒ අම්මට ඇති වුණු දුක, වේදනාව, කම්පනය නිම්හිම් නැහැ. ඇය ද්වේෂයෙන් දැස් ලොකු කරගත්තා. හඬා වැළපෙන්න පටන් ගත්තා. කෑ ගහන්න පටන් ගත්තා. සපමින් මෙන්න මෙහෙම කිව්වා.
2: ඒ දිරියේ තිනරගනින් මගේ කලින් දරුවන් හිදෙනාම මව් කුසේදීම මරද මිත්තී තමයි. මේ වතාවෙදිත් දරුවයි මාමයි දෙන්නම මරාගත්තා. මං ජාති ජාති දෙකෙන් පලිගන්නවා. මං අන්තිගේ දරුවන්ව මරනවා මරනවාමයි. නීවත් මරනවාමයි.
0: මෙහෙම කියා ඇයත් මරණයට පත් වුණා. ඉන්පසු වවුන් සත්තු වෙලා ඉපදුනා. එකිනෙකාගේ දරුවන් මරාගෙන කෑවා. මේ වතාවේදිත් අර අම්මා වුණ කෙනා ඉපදුනේ යක්ෂණියක් වෙලයි. දරුවන් වෙනසෙන්න බෙහෙත් දීපු කෙනා ඉපදුනේ මිනිස් දුවක් වෙලයි. මේ වතාවෙදිත් අර යක්ෂණිය දරුවන් දෙදෙනෙක්ම මරා දැම්මා. තුන්වෙනි දරු සිඟිත්තා මරන්න සූදානම් වෙද්දි තමයි මේ අම්මා ජේතවනාරාමයට දුවගෙන ආවේ. බුදුරජාණන් වහන්සේ මේ අතීත ජීවිත කතාව විස්තර කරද්දී යක්ෂණිය හඬා වැළපුණා. අර අම්මත් හඬා වැළපුණා. සිතක හටගන්නා වෛරය මොන තරම් දුරක් යනවද? භවයක් භවයක් ගාන පස්සෙන් එන්නේ සතර පුරුද්දක් හැටියට වගේ. වෛරය මේ තරම්ම භයානකද? මිනිස් ලෝව, තිරිසන් ලෝව, ප්‍රේත ලෝව ආදී කොයි ලෝකෙදි වුණත් වෛරය පිහිටුවාගෙන සිටින ආකාරය අනුව එකිනෙකා මුණ ගැහෙනවා, පලිගන්නවා, වද වේදනා විඳිනවා. අවසන් වීමක් නැහැ. මෙහෙමනම් පින්වතුනේ, පින්වත් දරුවනේ, වෛරයෙන් වෛරය සංසිඳින්නේ නැහැ කියන කරුණ සනාතන ධර්මයක්. ඒ වගේම වෛර නොකිරීමෙන් වෛරය සංසිඳීමත් සනාතන ධර්මයක්. ඒ වගේම වෛර නොකිරීමමයි උතුම්. ඒ නිසාමයි සංසිඳීම ඇති වෙන්නේ. වෛරය නැමැති විෂනසන උතුම් ඖෂධය, වෛරය ඇති වුණොත් කරන්න තිබෙන හොඳම දේ තමයි මෙත් සිත පැතිරවීම. ඒ මෛත්‍රී සිත නිසා වෛරය දුරු වෙලා යනවා. ඇතැම් වෙලාවට මෙත් සිත පතුරවන්න මහන්සි ගත්තත් වෛර සිතම මතුවෙන්න පුළුවනි. එතකොට කරන්නේ ඒ පුද්ගලයා කෙරෙහි කරුණාවන්තකම ඇතිකර ගැනීමයි. කරුණාව දියුණු කරගත්තොත් ඒ අනුකම්පාව නිසාම වෛරය නැති වෙනවා. කරුණාව ඇති කරගන්නට මහන්සි ගනිද්දී නැවත නැවතත් වෛර ඇති වෙන කරුණම මතුවෙන්න පුළුවනි. එතකොට කරන්න තියෙන්නේ ඒ තැනත්තා කෙරෙහි උපේක්ෂාවෙන් බැලීමයි. ඒ කියන්නේ අපිට මෙයා ගැනම සිත සිතා ඉඳලා වැඩක් නැහැ. අපේ වැඩක් බලාගන්න එකයි හොඳ කියලා හිත මධ්‍යස්ථ කරගන්න ඕනේ. එතකොටත් වෛරය නැති වෙනවා. ඇතැම් අවස්ථාවලදී එහෙම කරලත් වෛරය දුරු වෙන්නේ නැහැ. එතකොට කළ යුත්තේ ඒ වෛරය ඇති වෙන කරුණ මෙනෙහි නොකර සිටීමයි. වෙන දෙයක් සිහි කිරීමයි. ඒ වෛරය ඇති වෙන පුද්ගලයා ගැන නොසිතා වෙන දෙයක් ගැනම දිගින් දිගටම සිහි කිරීමෙන් ඒ වෛරය නැති වෙලා යනවා. ඇතැම් විට ඒත් මේ වෛරය නොසන්සිඳී තියෙන්න පුළුවනි. එතකොට ඔහු ගැන මෙන්න මෙහෙමයි හිතන්න ඕන. කවුරුත් තමන්ගේ දේ හැටියට උරුම කරගන්නේ තම තමා හිතාමතා කරන දේවල් නෙමෙයි. ඒකෙන් මෙයක් නිදහස් වෙලා නැහෙනේ. මේ පුද්ගලයාට තියෙන්නේ කර්මයේම උරුම කරගත්තු ජීවිතයක්. කර්මයේමයි උත්පත්ති ස්ථාන කරගෙන තියෙන්නේ. කර්මයේමයි දායාදකටගෙන තියෙන්නේ. හොඳ කර්මයක් කළොත් හොඳ විපාක ලැබේවි. නරක කළොත් නරක විපාක ලැබේවි. එයාට දායාදේ වෙන්නේ එච්චරමයි කියලා ඒ උපන් වෛරය දුරින්ම දුරු කර දමන්න ඕනේ. වෛරය නිසා දුකින් දුකටපත් වෙන ආකාරය නුවණින් මෙනෙහි කරන්න ඕන. වෛරයේ ඇති භයානක විපාක ගැන බිය උපදවා ගන්න ඕනේ. වෛරය අත්හැර දමා සැනසීම ලබන ආකාරය ගැන සිතා සතුට ඇති කර ගන්න ඕන. එතකොට ආහාර නොලැබෙන භයානක සතෙක් මිය යනවා වගේ මේ වෛරය සිතෙන් ඉවත් වෙලා යයි.

0: කාලයකින් නියගී කතාවස්තුව ඇසුරිනි.
1: ධම්මපද අටකතා ඇසුරින් සරල සිංහල බසින් අමාදම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදේ රචනා කරන්නේ පූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින් වහන්සේ.

0: උපන් මොහොතේ සිටම මාරයා අප පසුපස ලුහුබැඳ එන්නේය. සෑම විටම මාරයා අද පැමිණිතැයි සිටිය යුතුය. මාර සේනාව කොයි මොහතක හෝ අප බිලිගත හැකි බැවින් කුසල් කිරීමට කම්මැලි වන්නේ මන්ද?
1: සුදුල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේ ධම්මපදය අරහන්ත වග්ගය.

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි. සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: පින්වතුනි, එක දවසක් මුගලන් මහරහතන් වහන්සේ ගිජුකුළු පව්වේ ඉඳලා වැඩම කරන විට එක්තරා ප්‍රේතයෙක් දකිනවා. මෙන්න මේ දකින ප්‍රේතයා මහා වෙනස්ම ප්‍රේතයෙක්. මේ ප්‍රේතයාගේ ශීර්ෂය හිස මිනිසෙකුගේ වගේ. එවැගේම කඳ, එහෙම නැත්නම් ශරීරය නාගයෙකු වගේ. මුළු ඇඟේම, මුළු ශරීරයම ගිනිගෙන දැවෙනවා. නිතර නිතරම මොහු මහා විලාප නගනවා. විලාප නගමින් කෑ ගහමින් හැම තැනම දුවන ස්වභාවය මුගලන් මහරහතන් වහන්සේ දකිනවා. හිස හරියට මිනිහෙක්ගේ වගේ. මිනිස්සෙගේ හිසක් තමයි තියෙන්නේ. කඳ නාගයෙකුගේ කඳක් වගේ තමයි තියෙන්නේ ශරීරය. මේ කාරණාව මුගලන් මහරහතන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේට ඇවිත් කියනවා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, එහෙම වීමට පෙර සිදු කරපු ක්‍රියාව කුමක්ද කියලා. පෙර ආත්ම භාවයේ සිදු කරපු ක්‍රියාව කුමක්ද කියලා. පින්වතුනි, ඒ අවස්ථාවේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඒ හේතුවට කාරණාව පවසනවා. පෙර මේ ප්‍රේතයා මනුලොව ජීවත් වෙන්නකොට මොහුට අයත් කුඹුරක් තිබුණා. ඒ කුඹුර තිබුණි පන්සලක් අසල. පින්වතුනි, මේ පන්සලට යන්නේ කුඹුර මැද්දේ. ඒ නිසා සවසට මිනිස්සු පන්සලට යන විට කුඹුර පාගගෙන තමයි, කුඹුර උඩින් තමයි යන්නට උනේ. මේ ගොවි මහතා මේක දැකලා ඔහු කල්පනා කරනවා, මගේ කුඹුර උඩින් තමයි බොහෝ ජනතාව යන්නේ. ඒ නිසා එහෙම සිද්ධ වෙන්නේ මේ පන්සල තියෙන නිසා. ඒ නිසා හොඳ වැඩක් කරන්න ඕන කියලා තරහින්, ක්‍රෝධයෙන්, වෛරයෙන් යුතුව පින්වතුනි, මේ පන්සල තියෙන නිසා තමයි මගේ කුඹුර විනාශ වෙන්නේ කියලා සිතලා මුළු පන්සලම ගිනි තියන්නට වුණා. මුළු විහාරයම ගිනිබත් කළා. අන්න ඒ කරපු මහා අකුසල ක්‍රියාවෙන් තමයි මොහු අවීචී මහා නිරයේ බුද්ධාන්තරයක් පුරාවට මේ විදිහට මහා දුක් වේදනා විඳින්නේ. මනුස්ස සිරසක් ලබාගෙන, මිනිසෙකු වගේ හිසක් ලබාගෙන, නාගයෙකු වගේ කඳක් ලබාගෙන බලන්න විඳින දුක් වේදනාව. මුළු සිරුරම ගිනි ජාලාවෙන් දැවි දැවි තැවි තැවි අප්‍රමාණ වේදනාවකට පත් වුණා. ඒ සිදු කළේ අර කරපු මහා අකුසල ක්‍රියාව හේතුවෙන්. ඔබට පැහැදිලි කර දෙන්නේ සසර ගමන මහා බියකරු බව. ඔබේ ජීවිතයෙන් මෙවැනි දෙයක් සිදු කරගෙන තිබේ නම්, ඔබේ ජීවිතයෙන් පන්සල සමහර වෙලාවට සාංගික දේ ඔබ පැහැරගෙන තිබේ නම්, ඒ වගේම ඔබ විසින් පන්සලේ විහාරය එවගේ මේ චෛත්‍ය බුදු පිළිම කඩා බිඳ විනාශ කරලා දාලා තිබෙනවා නම් පින්වුතුනි මෙන්න මේ කියන මහා පාපී ක්‍රියාවට ඔබටත් එකතු වෙන්න සිදු වෙනවා. එනිසා අවබෝධ කරගන්න ඒ කාරණාවෙන් සිත ඈත් කරගෙන යහපත් ජීවිතයකට තෙරුවන් සරණ.

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලියේ සිහිපත් කිරීම.

සම්බුද්ධ ශාසනය භික්ෂු භික්ෂුණී උපාසික උපාසිකා යන සිවණක් පිරිසෙන් සමන්විතයි. සිද්ධාර්ථ කුමරුන්ගේ සුළු මව වූ මහා ප්‍රජාපති ගෞතමිය පැවති දිවියට ඇතුළත් වී භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමට පෙරමග ගත්තේ අද වැනි බිරණ පොහොය දිනයකදී. අවස්ථා කිහිපයකදීම භික්ෂුණී ශාසනයට අවසර ලබා දෙන ලෙස මහා ප්‍රජාපති ගෞතමිය බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීම් කළද උන්වහන්සේ ඊට සුදුසු අවස්ථාව එනෝඩ බවට දන්වා එම අවස්ථාවන් ප්‍රතික්ෂේප කළා. නමුත් බුදුන් වහන්සේ විශාල මහනුවර කූටාගාර ශාලාවේ වැඩවසෙන සමයේ මහා ප්‍රජාපති ගෞතමිය තවත් කුමාරිකාවන් 500 දෙනෙකු සමගින් එහි ගොස් පැවිදි වීමට අවසර ඉල්ලා සිටියේ අද වන් පොහොය දිනයකදී. පසුව ආනන්ද තෙරුන්ගේ මැදිහත් වීම මත අෂ්ට ගරුධර්ම පනෝමින් බුදුන් වහන්සේ කාන්තාවන්ට ශාසනීය පැවිදි වීමට අවසර ලබා දුන්නා. මීට අමතරව තපස්සුබල්ලුක විළඳ දෙබෑයන් විසින් බුදුන් වහන්සේගේ කේශධාතු තැන්පත් කර ත්‍රිකුණාමලයේ ගිරිහඬු සෑය ඉදිකිරීම හා බුදුන් වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාපිල මහා සෑය ඉදිකිරීම ඇරඹීමත් බිනර පොහොය දිනේ වැදගත්කම් අතරට එක්වනවා.

පින්වත යම් කෙනෙකු කෙලෙස් කහට රහිතව ඒ කියන්නේ කෙලෙස් කහට නැතිව සීලය මනාකොට ආරක්ෂා කරනවද ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හෙතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.

පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.

0: මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: මෙත් සිත පතුරවමු.

0: පින්වත පින් කළ තැනැත්තා මෙලවත් සතුටු වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුටු වෙනවා. ඒ විතරක්ද ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුටු වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවත්.
1: අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලියේ සිහිපත්

සම්බුද්ධ ශාසනය භික්ෂු භික්ෂුණී උපාසික උපාසිකා යන සිවණ පිරිසෙන් සමන්විතයි. සිද්ධාර්ථ කුමරුන්ගේ සුළු මව වූ මහා ප්‍රජාපති ගෞතමිය පැවති දිවියට ඇතුළත් වී භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමට පෙරමග ගත්තේ අද වැනි විරණ පොහෝ දිනයකදී. අවස්ථා කිහිපයකදීම භික්ෂුණී ශාසනයට අවසර ලබා දෙන ලෙස මහා ප්‍රජාපති ගෞතමිය බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීම් කළද උන්වහන්සේ ඊට සුදුසු අවස්ථාවය නොවන බවට දන්වා එම අවස්ථාවන් ප්‍රතික්ෂේප කළා. නමුත් බුදුන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩවෙසෙන සමයෙහි මහා ප්‍රජාපති ගෞතමිය තවත් කුමාරිකාවන් 500 දෙනෙකු සමගින් එහි ගොස් පැවිදිවීමට අවසර ඉල්ලා සිටියේ අද වන් පොහොය දිනයකදී. පසුව ආනන්ද තෙරුන්ගේ මැදිහත් වීම මත අෂ්ට ගරුධර්ම පනෝමින් බුදුන් වහන්සේ කාන්තාවන්ට ශාසනීය පැවිදිවීමට අවසර ලබා දුන්නා. මීට අමතරව තපස්සුබල්ලුක විළඳ දෙබෑයන් විසින් බුදුන් වහන්සේගේ කේශධාතු තැන්පත් කර ත්‍රිකුණාමලයේ ගිරිහඬු සෑය ඉදි කිරීම හා බුදුන් වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාපිල මහසෑය ඉදි කිරීම ලැබීමත් විනර පොහේ දිනේ වැදගත්කම් මත

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නොනැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදා තුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දෙයට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.

0: බෝධි පූජා පින්කම සුදුල ගුවන් උදුලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සිත සාන්තිය උදා කරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිව්මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික විචිත්‍ර බාණි හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදුලිය නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
1: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි,

තල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්මකතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරුවන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ අවසරයි. සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් සාන්තියක්ම වේවා කියන උතුම් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදයේ පළ කරන්නේ. ලංකා වාසී හැම දිනාටමත් මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට, වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

බොහෝමත්ම සැදැහැසිතින් යුත්තව සකස් කරගත්තා වූ පූජා ද්‍රව්‍යයන් පුද පෙරහැරින් බුදු පුද සඳහා චෛත්‍ය රාජානන් වහන්සේට, බෝධීන් වහන්සේට, බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස, අටවිසි බුදුරජාණන් වහන්සේලා අභියස මල්ලාසන මත තැන්පත් කළා වූ මල් පහන් සුවඳ දුන් දැහැත් ගිලන්පස බෙහෙත් බඩු ආදී වූ පුද පූජාවන් අටපිරිකර ආදී පුද පූජාවන් තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි. පූජාවෙත්වා අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි. පූජාවෙත්වා උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදු ගුණ මෙනෙහි කරන්න.

0: සාදු.
1: අපි හැම දිනාම එක විට ගාතාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුතු වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මග හැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති ඌදුරු සියල්ල මග හැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියනු තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගාථා

අපි හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්, දැහැත් ගිලන්පස බිහිත් බඩු ඖෂධාදී වූ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි, පූජා විත්වා. මා කීවාට පසුව මේ පැදි පෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

අපි හැමදිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකය ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයන් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්‍යද්දෘෂ්ටික දෙවියන් දතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත් උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්කාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්තකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග 90ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

අපි හැම දිනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

උතුම් බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සීල දෙවියන්ගේත් ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනය අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරයා පවත්වමු.
2: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
3: සම්බුද්ධ ශාසනය භික්ෂු භික්ෂුණී උපාසික උපාසිකා යන සිවුවනක් පිරිසෙන් සමන්විතයි. සිද්ධාර්ථ කුමරුන්ගේ සුළු මව වූ මහා ප්‍රජාපති ගෞතමිය පැවති දිවියට ඇතුළත් වී භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමට පෙරමග ගත්තේ අද වැනි බිරණ පොහෝ දිනයකදී. අවස්ථා කිහිපයකදීම භික්ෂුණී ශාසනයට අවසර ලබා දෙන ලෙස මහා ප්‍රජාපති ගෞතමිය බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීම් කළද උන්වහන්සේ ඊට සුදුසු අවස්ථාව එනෝඩ බවට දන්වා එම අවස්ථාවන් ප්‍රතික්ෂේප කළා. නමුත් බුදුන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩවසෙන සමයෙහි මහා ප්‍රජාපති ගෞතමිය තවත් කුමාරිකාවන් 500 දෙනෙකු සමගින් එහි ගොස් පැවිදි වීමට අවසරilla සිටියේ අදවන් පොහොය දිනයකදී. පසුව ආනන්ද තෙරුන්ගේ මැදිහත් වීම මත අෂ්ට කරුධර්ම පනෝමින් බුදුන් වහන්සේ කාන්තාවන්ට ශාසනීය පැවිදි වීමට අවසර ලබා දුන්නා. මීට අමතරව තපස්සුබල්ලුක විලඳ දෙබෑයන් විසින් බුදුන් වහන්සේගේ කේශධාතු තැන්පත් කර ත්‍රිකුණාමලයේ ගිරිහඬු සෑය ඉදිකිරීම හා බුදුන් වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාපිල මහසෑය ඉදිකිරීම ලැබීමත් විනර පොහේ දිනේ වැදගත් සම්මතරට
4: එක්වනවා.
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝග බිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

සුගත තථාගත බුදුරජාණන් වහන්සේ ලෝට මුලින්ම කියා දුන් පණිවිඩය සිත් පිත් නැති ගසකට අනිමිස ලෝචන පූජාව පවත්වා කළ ගුණ සැලකීමයි. සිද්ධාර්ථ මහා බෝසතුන් ලෙස බුදුවන පුත්‍රවණක් වෙසක් පොහෝ දා මෙලොව ජනිත කළ මහමායා මාතෘ දිව්‍ය රාජයානු අදත් තවතිසා දෙව්ලොව සෝවාන් ඵල සමාපත්තියට සමවැදී ගෞතම බුදු සසුන සුරකිමින් වැඩවසති. සිද්ධාර්ථ මහා බෝසතුන්ගේ පියාණන් අවසන් හුස්ම හෙළීමට මොහොතකට පෙර සෞඛ්‍ය ලෙස නසා රහත් පදවි ලැබූ

සිද්ධාර්ථ ගෞතම මහා බෝසතුන් මෙලොව ජනිත කළා වූ මහා මායා දේවිය නම් වූ මාතෘ දිව්‍ය රාජානන් වහන්සේ මිනිසාගේ සිත නිරතුරු අකුසලයෙන් දැවේ සියලු පුහුදුන් මිනිස්යෝ රාග ద్వේෂ මෝහාදී රෝගයන්ගෙන් ගිලන්ව සිටිති. මේ ලෝකයේ

සෞසත්නට සුබ පිණිස ආත්ම පරිත්‍යාග කළා වූද මානයෙන් මිදුණා වූද ඒ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ බෝසතුන් ලෙස මෙලොව ජනිත කළ මාතෘ දිව්‍ය රාජාණන් වහන්සේ සැමගේ මානය අතුරුදහන් කරන සේක්වා.

සකල ලෝකයාගේම ශෝකය තුරන් කොට මොහඳුර වනසා සදහම් ප්‍රඥාවෙන් සම ආලෝකවත් වන

අධික වූ ලෝකය අවිහිංසාවාදී හිංසාව ලේන් තෙමී ඇති මහ පොළොව අමාවැස්සෙන් සෝදා හරින සේවා.

මාතෘ දිව්‍ය රාජානන් වහන්සේ ලොවට ධර්ම ඖෂධ බෙදා දී ඔබ වහන්සේගේ උතුම් දකුණත සත්වයන්ගේ හිස මත තබා

0: සීමේ ආනිසංස. විපස්සේ බුදුරජාණන් වහන්සේ සමයේ තුසිත කම්පිය කියලා හාමුදුරුව කෙනෙක් වැඩ සිටියා. එක දවසක් විපස්සී බුදුරජාණන් වහන්සේ සහ මහා සංඝරත්නය මඩ සහිත මාර්ගයකින් වැඩම කරනවා. තුසිත කම්පිය කියන ස්වාමින් වහන්සේ මේ කාරණාව දකිනව පින්වතුනි. උන්වහන්සේ බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මඟ පිරිසිදු කරලා ඉතාම සුවඳවත් මල් ආදිය සොයාගෙන ඇවිත් වනුක් මල් ආදී මේ සුවඳවත් වූ මල් සොයාගෙන ඇවිත් උන්වහන්සේ ඒ තුළින් විශේෂිත සුවඳ පැන් සකස් කරනවා. මේ මල් තම්බලා ඉතාම සුවඳවත් ආකාරයෙන් උන්වහන්සේ විසින්ම මේ සුවඳ පැන් සකස් කරගන්නවා. මේ සුවඳ පැන් සකස් කරගෙන උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩම කරන මාර්ගයට මාර්ගයේ දෙපසට සද්ධාමෙන් යුක්තව ඉසිනවා. අන්න ඒ ආනිසංස 2500 වතාවක් දෙව්ලොව අධිපති සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිලා තියෙනවා. එවැගේම 2500 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, එහි ආනිසංස කියා දෙනවා හැම ආත්ම භාවයකදීම තුසිත යන නාමය ලැබී තිබෙනවා. සැමදාම බඹයක් පමණ සුවඳ වැසි පොද වැටෙනවා. සැතපුම් භාගයක් පමණ දුරට ඇඟෙන් සුවඳ විහිදෙනවා. තම අතටගත් සියල්ල සුවඳවත් බවට පත් වෙනවා. පින්වතුනි, කල්ප ලක්ෂයක් මේ ආදී වශයෙන් සැප සම්පත් විඳලා එම කාලයේම පාරමී දම් පූර්ණය කරලා උතුම් නිවන් සුවය අවබෝධ කරගන්නට මේ සුවඳ පැන් පූජා කිරීම මහත් පිටුවහලක් බවට පත් වෙලා තිබෙනවා. තවත් එක තැනක සඳහන් වෙනවා ලස්සන කතාවක්. ගන්ධෝකීය නම් ස්වාමින් වහන්සේ, මේ ගන්ධෝ කියන හාමුදුරුව එක ආත්ම භාවයකදී පින්වතුනි පියමුතුරා බුදුරජාණන් වහන්සේට උතුම් බුද්ධ රාජ සම්පත්තියට පත්වන්න පිහිට වුණ පිටදුන් බෝධින් වහන්සේට, පියමුතුරා බුදුරජාණන් වහන්සේට බුදුවන්නට පිහිට වුණ බෝධින් වහන්සේට මහා වර්ෂා වේලාවක උන්වහන්සේ ගිහිල්ලා ගන්ධෝ කියන හාමුදුරුව සුවඳ පැන් කලයක් ගෙනමිත් බෝධියට පූජා කරනවා. ඒ ආනිසංසත් පින්වතුනි, මුලින් සඳහන් කළ ආදී වශයෙන් මානිසංස සමුදායක් ලැබෙනවා. උන්වහන්සේට සංසාරයේ උපදින සෑම ආත්ම භාවයකදීම දෙව්ලොව දිව්‍යාංගනාවන් පිරිවරාගෙන උසස් විමානවල දෙව්මිනිස් සැප සම්පත් ළඟමින් කිසිම කරදරයකින් බාධාවකින් ශෝකයකින් ලතවීමකින් තොරව ජීවත් වන්නට මහා ශක්තියක් ලැබුණා. අවසානයේ ඒ උතුම් පැන් කලය පූජා කරලා ප්‍රාර්ථනා කිරීමේ අනුභවය කුමක්ද? පාරමී පුරාගෙන නිවන් දැකීම. අවසානයේ ඒ උත්තම නිවනට පත්වන්නට හේතු වුණා. ඒ පින්කම ලැබෙන්නේ අපි ප්‍රාර්ථනා කරන කාරණාව ඉටු වෙනවා. ඊට අමතරව පින්වතුනි, අපට ඒ පින්කමේ තියෙන ආනිසංස ලැබිලා තමයි අපේ ප්‍රාර්ථනාව ඉටු වෙන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් බෝධියට, බුදුහාමුදුරුවන්ට, මහා සංඝරත්නයට ශ්‍රද්ධාවෙන් යුක්තව කොයිතරම් සුවඳ පැන් පූජා කරනවද. බුදුරජාණන් වහන්සේට ඒ පූජා කරන දෙය බොහොම පිරිසිදුවට පූජා කළ යුතුය. පිරිසිදුවට ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පූජා කළ යුතුය.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: අපි මෙත්සිත පතුරවමු.

0: පුදුමග පෙරට් කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
1: මහත්සේ වැඩසල සාදෙන සිරිත් මල්දිව බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් කීර්තිය උදා කරගන්න
1: රැඳී සිටින්නේ.

සමහරු සන්තෝෂයෙන් නොයෙක් සැප විඳ පව් පින් කළ අයගේ ස්වභාවයන් තම ඇසින්ම දැක දැකත් පව් පින්වල විපාක වචනෙන් කියා දුන්නත් ඒවා පිළිගෙන පින් නොකරති. ඒ බඳු අය අපායේ ගොස් වැටුන විට දුකෙහි කෙලවරක් නැත.

0: සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි ධම්මපදය යමකවල්
1: අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් අප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත්

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.1 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්නා

පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.

0: අධාර්මිකව ජීවත් වනවාට වඩා ධාර්මිකව මිය යාම උතුම්ය. ඒ ආකාරයට දේශනා කරන ලද බුදුබණ සිහිකොට පින්දහම් සිදුකොට සත්‍ය වශයෙන්ම නිවනට පැමිණෙන්න
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

0: රාහුල රහතන් වහන්සේ වදාළ ගාථා. මට සිද්ධාර්ථ කුමාරයන්ගේ පුතා වෙන්න ලැබුණා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුතා වෙන්නත් ලැබුණා. දෙපැත්තෙන්ම පුත්‍රවණක් වෙන්න මට වාසනාව තිබුණා. එනිසා නුවණැති සබ්‍රහ්මචාරින් වහන්සේලා රාහුල භද්‍ර කියලා මට අමතනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍රයෙක් වන මාත් දහම් ඇස ලබා ගත්තා. ආශ්‍රව නැති කරගත්තා. පුනර්භවයක් නැති කරගත්තා. අරහත්වයට පත් වුණා. ලෝකයාගේ පුදසත්කාරවලට මං සුදුස්සෙක් වුණා. මං ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. ඒ අමා නිවන් සුව මං ලබා ගත්තා. ඒ වුණාට ලෝකෙ බොහෝ දෙනෙක් කාමයෙන් අන්ධ වෙලා ඉන්නේ. කෙලෙස් දැල තුල පැටලිලා ඉන්නේ. තණ්හාවෙන් වැහිලා ඉන්නේ. ප්‍රමාදී ජනතාවගේ යහළුවා වන මාරයාට එයාල බැඳිලා ඉන්නේ. දැලක හිර වුණ මාළු රංචුවක් වගේ. මම නම් ඒ කාමයන් බැහැර කළා. ඒ මාර් බන්ධනේ කඩල බිඳල දැම්මා. තණ්හාව මුලින්ම උදුරල දැම්මා. මම සිහිල්ුණා. නිවිලා ගියා.
1: සුදිලේ ගුවන් විදුලියේ

0: සෑමදිනකම රටපුරා ලොවපුරා සදහැවත් ජනතාව වෙත සෙත සාන්තිය ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්වරාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතැන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ අසරණ සරණ වූ ත්‍රිලෝතිලක වූ සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල මහා බල මහානිසංස දායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයේ ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි මහානිසංස දායකයි මහා බලගතුයි. සදහැවත් පින්වතුනි පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණය සහිත පංචශීලය සමාදන් වීම සඳහා
1: අවසරයි ස්වාමීන් වහන්සේ.
0: නමස්කාර.

සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතයේ මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා.
හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න.

ආසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා මට සංවේදී. දැන් මගේ එකම අදිෂ්ඨානය ලෝකයට සේවය කරන්න. මගේ දෑත්, පා, සිත, කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නැහැ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නැහැ. මරණය ඉදිරියේ සැලීමක් නැහැ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවි පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි
මට පේනවා. ඇයි මේ තරහා එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවි පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුල මෙහෙවන හැටි පේනවා. මා තුල නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ద్వේෂය, මෝහය මා තුලම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට, අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක්, කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත්, ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහමුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: පින්වත යම් කෙනෙක් කෙලෙස් කහට රහිත ඒ කියන්නේ කෙලෙස් කහට නැති සීලය මනාකොට ආරක්ෂා කරනවා ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හෙතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය යමකෝ
1: දරුවන් නැති සිටුවරයෙකුගේ කතාව අහලා බලන්න පින්වතුනි මේ සිටුතුමාට ඉපදුන ආත්ම භාවයන්වල දරුවන් නැති වුණේ ඇයි කියලා දරුවෝ ඉපදුනේ නැත්තේ ඇයි කියලා එක්තරා කාලයකදී ජීවිතය ගත කරද්දී මේ සිටුතුමාට ධනය කෙරෙහි මහා ආසාවක් මහා තෘෂ්ණාවක් සිතේ හටගත්තා. අන්නේ හේතුවෙන් තමන්ගේ සොහොයුරාගේ එකම පුතා වස්තුවට තියෙන ආසාව නිසා මහා තෘෂ්ණාවක් ඇති කරගෙන තමන්ගේ සොහොයුරාගේ එකම පුතා මරණයට පත් කළා. ඒ මරණයට පත් කරලා සීලු ධනය ඔහු ලබා ගන්නට ලැබුණා. අන්න ඒ හේතුවෙන් පින්වතුනි ඔහු නිරයේ වැටි අවුරුදු ලක්ෂයක් පුරාවට අප්‍රමාණ දුක් වේදනාවන් විඳින්නට වුණා. මනුස්ස ලෝකේ ඉපදිලා තගරසිකේ බුදුරජාණන් වහන්සේට තගරසිකී නම් පසේ බුදුහාමුදුරුවන්ට එක් අවස්ථාවක දන් දුන් පිණින් සත්වාරයක් සිටු තනතුරු ලැබුවා. නමුත් පින්වතුනි ඒ කිසිම කාලයකදී කිසිම දරුවෙක් ඉපදුනේ නැහැ. ඒ කිසිම කාලයකදී කිසිම දරුවෙක් ඉපදුනේ නැහැ. කරුණු විමසීමේදී සඳහන් වෙන්නේ ඉහතමා සඳහන් කළ මහා පාපී ක්‍රියාව හේතුවෙන් දරුවන් නොලැබුණ බව සඳහන් වෙනවා. ඒ වගේම දරුවන් නැති වස්තුව ඔහු මරණයට පත් වුනහම සෑම කාලයකදීම රාජසන්තක බවට පත් වුණා. රජයට අයිති වුණා. නැවත පින්වතුනි රෞරව නිරයේ ඉපදුනා කියන සඳහන් වෙනවා. මෙසේ දරුවන් නැතිවීමට හේතුව ඉහත සඳහන් කළ කරුණ බව අපට අවබෝධ වෙනවා. සංයුත්ත නිකායේ ဒုတိය අපුත්තක සූත්‍රයේ මේ පිළිබඳව පැහැදිලි කරන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් මේ අකුසල ක්‍රියාවන් සිදු කරගන්නට වෙහෙසෙන්නට එපා.
2: සුදුල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක් අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම. සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන්විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමග.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: දජග්ග පිරිත බියක්, තැතිගම්මක්, ලොමුදැහැ ගැනීමක්, සැක සංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

රෝගාතුරව සෛනයේ බැතිර සිටින මහා කාශ්‍යප මහරහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළසේක. ස්වල්ප මොහොතකින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝගී සුවය ලැබුවහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟා වේවා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය
3: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා.

ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත්වේවා. රාජ චෞර සතුරුබියෙන් තොරවේවා. තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධවලින් මිදේවා. එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකරගන්නා.